එකලාගේ එක්ගමයි කඩුග තියබෑමිහුන් දතුරුකුරාගුන් හිම්මවා දෙව්වා රස්කලාන්ගේ දෙන් තියබෑමිහුන් නවං අරා නල රෝලියකායකු එවරෙන්නායගෙන් එනා දුව්වාගතුමුන් එකමා එවරෙන් උපාකොක්කු තිබ්බා එ නවජ්ජෙහුණු ගද කොළිගඩකුන් හොරිහා ෆරාතකුන් එවරෙන්නා දිමාය රාල්තන් අයිස් එවරෙන් හලාකු දානෙහින් හිීවීම එකලාංගෙන් ඊමාංකොන් හාලිස්කුරා හාලුග අල්ලෝහන් එවරෙන් දුවාකුරෙති මිකමුන් ඉබරස්කලාංගෙ අලමෙන් සලාම කුරව්වෑෆි නම හම කශවරුන් ශුකුරුකුරා මීහුන්ගෙ තෙරෙන් අලමෙන් වාහුසීමුවේ.

මිහුන් ශරීකු පුරා ෆරා ඇත්තවග තෙරේගා හක්කම් මගුදක්කා මීහකු වේහියේ කලේග ෆානු විදාළ වාශය හක්කම් මගුදක්කවනී අද්දෝහෙ ෆහෙ තබාවුන් හක්කුකම් බොඩී හක්කම් මගුදක්කවා ෆරාතකාහියේ නුවත මගුදක්කවාගෙන් නූනි තෙදු මගු ලිබි නුගනවේ මීහකාහියේ ෆහෙ තිබෑ මිහුන්න තිය තිබී කීවෙෆාහියේ තිබෑ මිහුන් හකුම් කුරණී කොම් ෆදයකුම් හෙයේ.

අධිකියත එ කුරවාන් එයි එකලේගෆානු හද්දවෑගෙන් උළුවා එච්චකම එවරෙන් බුණනීහෙයේ කලේගෆානු විදාළවාශෙ ෆහෙතිය බෑමිහුන් තෙදවරින් කම්ගාවනීනම අල්ලෝහ ෆියවාතිය බෑමිහුන්න කුළදාන වීහා බයක ගොවාගෙන් නමවෙස් එයා එෆද සූරතෙන් නිකං ගෙනස් බලාශෙ.

අධි එවරෙන් කලේගෆානු දෝකොෆිනම ෆහ කලේගෆානු විදාල් වාශි තිමං කලේගෆාන තිමං කලේගෆානු කුරෙව්වි අමලෙකි අධි තිය බෑමීහුන්න තිය බෑමීහුන් කුල අමලෙකි තිමං කලේගෆානු කුරව්වා අමල්තකුන් තිය බෑමීහුම් වනී බරීය වගෙන්නේ අධි තිය බෑමීහුන් කුරා අමල්තකුන් තිමං කලේගෆානු වනී බරීය වගෙන්නේ.

දෙං අනියාවිරවි මීහුන්නං අංගවානෙති දෙමිහුන් නනිවි අජාභග රහ තිය බෑමිහුන් ලිබිගන්නාශ තිය බෑමිහුන් හෝදා උළුණු අමල්තෝගේ සබබුම් මෙනුවී තිය බෑමිහුන ජසා ලිබේහියේ.

අකිද කියන්ට හේලමුණේ කොන් කාලරී තියුවාフェනේ සමීර ආපස්සෙස් මුණේ ආහරි නිකාගුටි වෙසෙලි හකිකත එහෙම විතරේ බතුවාකුස් මියාර අනිකාවස් මාසෙක කොල්ලම් වි කන්නේ වශං හිවනේ හුහංගෙන් හොරේ සාපසරම් පුරතම යගින් කොබ්බද හුහත්තු හුරි ඒකේ ෆවුන්ඩන්නෝ අදී එහෙන් කමකාවලෙන් වානි හා හුහංගෙන් හිවනේ එකහද ඉච්චින් එම්ම ෆවුන් දිමාවි දුව වස්පුනේ පරිශා ගුණා ෆාම්වි කොබත මගේ ෆෝන් නිදම්වර ගුණා කරනවා අනික ෆරිගේ ෆිරිමි අරුවේ තෝ දාන මාතම ගුණානි නිගිතානික එක මක්කු හාදරී තිය වෆෙනිකේ ආරංගම ඒකුත සමීරා ගාතුග ඉන්න ගහණි රත් කුරුවේ එකහද හඳවර ප්‍රීතිරේ එක මිරේ දින්ගේ හඳාවාති නොස් නිතේනේ සමීරා I love you.

අදි එවරෙන් කලේගෆානු දූකොෆිනම ෆහ කලේගෆානු විදාල්වාශි තිමං කලේගෆාන තිමං කලේගෆානු කුරෙව්වි අමලෙකි අදි තිය බෑමීහුන්න තිය බෑමීහුන් කුළ අමලෙකි තිමං කලේගෆානු කුරව්වා අමල්තකුන් තිය බෑමීහුම් වනී බරීය වෙගෙන්නේ අදි තිය බෑමීහුන් කුරා අමල්තකුන් තිමං කලේගෆානු වනී බරීය වෙගෙන්නේ.

අධි එවරෙන්ගෙ තෙරේග කලේග ෆාන කනුලා අහා මිහුම් වේ ෆහෙ බීරු බයක එවරෙන්න්න නුවිස්නේකම්ගා වියස් කලේග ෆානු ඉව්වනීතෝයේ.

අදි එවරෙන්ග තෙරේගා කලේග ෆාන බලාමීහුම් වේ ෆහෙන් කනු බයක එවරෙන්න්න නුෆෙන්න්න කම්ගා වියස් කලේග ෆාන් මගුදක්කවනී තෝයේ.

0: السلام علیکم دنیا کلی بالام دنده با خوری ها فرات که اس مرحبا دنده وان دنیا کلی گمیت که پروگرام ای کیم پد دکلی اگر نهفی سات ستار دنیا کلی می پروگرام کی اگر من دنیا گم اسرم فاه کلی به مهم مکانت تو گم اچه تفصیلی ادی تحلیلی گویی که بالال می تکا گرسته پروگرامه کام می پروگرام اس می هاس کلی نی واقی مالو واکا میاد گه پروگرام گه مالو واکی جرمن ولاد کس کریا وارگ دخورمان داتی گفه دی فاوا هاس کان می مالو میمالو اگلے ایتور تفصیل تا دل مٹکا میت کے پروگرام کا اگر ڈاکی کا بیروانی پی ایس ایم کے انالیسٹ ابراہیم ناظم ناظم مر بڑا مرحبا گے تو پروگراما ناظم میں جرمن ولا تو می اسکری می بار گد کرم اناتی ولاد کے گاؤں تو گمت گا مہار می کمبٹ ون تک می ونی اوفے دفا دیں اکما می دو کمبٹ ون تم دنی ایتورا اوفے دم دین جرمن ولا تو کے اسکریا ایتورا بڑ کرما دین گاؤں مون بیر سیفنگ می فونو ما ہتھیار اوفے دوں ایتور کرم داتی ولاد کے گاؤں تو کے شکوتا می ایتور مون دائر می کما می دو می تفات ہیال تم می ونی اوفے دفا کو بتو می گتو می فاہ کو لے ہیال تا کی
1: ಜರ್ಮನ್ ವಿಲಾತು ಗಮ್ಗೆ ಅಸ್ಕರಿಯ ಇತರ ಫುಳಾಕೊ ಹತಿಯಾರು ಫೆದ್ದು ಇತರು ಕೊಂ ಅದು ಸಿಫಾಂಗ ಅದು ದೋಸ್ ಇತು ಇತರು ಕೊಡ ಮಸಕ್ಕೆ ಕೊಡ ದಾತಿವೆ ಮಿ ಕಮ್ಗೆ ಹಾಸು ಮಾ ಕಂಬಡುವ ಮಿಹಾರ ಮೇತಿ ವಿಲಾತುಗೆ ಇತಿಹಾದಗೆ ಗಮ್ ತಗೊಂಡು ಮೆದು ಗೋಸ್ ಉಫೆದಿಗೆ ಗೋಸ್ಫಾ ಏಯ್ ದೆಂಗ್ ಈಗ ಬಡ ನವಾನ ಜರ್ಮನ್ ವಿಲಾತಕ್ಕೆ ಏಯ್ ಕುರೀಗ ವಿಲಾತುಗೆ ಗಮ್ ತಗೊಂಡು ತೆರೆಗೆ ಮೆ ವರ್ಗದ ಅಸ್ಕರಿ ಬಾರ್ ಕಮ್ಗೆ ವೆಫಾ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಸಾಬು ಎಬ್ಬನ ಬಡ ಹಂಗುರಾಮೆ ಆ ದೇವನ ಬಡ ಹಂಗುರಾಮೆ ಹಿಂಗ ಅದಿಯ ಕಮ್ಗೆ ವಿಲಾತುಗೆ ಗಿನ ಗಮ್ ತಕ್ಕೆ ಗಬು ಕೊರಂ ದಾತಿವೆ ಅನಿಕ್ಕ ಜರ್ಮನ್ ವಿಲಾತು ಅಸ್ಕರಿ ಬಾರ್ ವರ್ಗದ ಕೊರಂ ಮಿ ಅಣ್ಣ ಅವಮಕಿ ಮಿ ಏಕಮ್ಗೆ ಹಾಸುಮ ಕಂಬಳು ಹಮ ಒಯ್ ಕಮೆ ಕಮ್ಗೆ ಬುಣವಿಗೆ ಬದೆ ದೆನ್ ಜರ್ಮನ್ ವಿಲಾತು ಮಿಹಾರು ಎಗಮ್ಗೆ ಅಸ್ಕರಿಯ ಇತರ ತರಗಿ ಕೊಫ ಮಿವಾ ಮಿಂವರ ಅದಿ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಇಕ್ಸೋದುಗೆ ಬೋಡು ಮಿನಾ ವಿಲಾತುಗೆ ಎಹನಿ ಹಿಂಗ ಆಳ ಬದಾರು ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಜರ್ಮನ್ ವಿಲಾತ ಬದಾ ಕಮ್ಗೆ ವಾಣಮ ವರ ಬೋಡು ಫರಗೆ ಫಾಹ ಕೊರವಿಗೆ ದಾತೀವೆ ಮಿಕವ ಮೆದು ವರಗಿನ ವಾಹಕತೆ ದೇಕಿವಿಗೆ ಬದೆ ಅನೇಕ ಮಿಹಾರ ಮೊಳನಿ ವಿಲಾತು ಗಮತವು ಗೆತೆರೆಯಗ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಬಾರ ಇಂತಿಹ ಗದವೆಗೆಂದಾಂ ಕಮ ಬುಣವೇತಿ ಬೆ ಮಿಕಮ್ಗೆ ಹಾಸುಮ ಕಂಬಡು ಇತುರುವೆಗೆ ಗೋಸ್ವಾಮಿ ಇದೆ ಮಿಕಮ್ಗೆ ಬವೆ ಹೆಣ್ಣಮೇಸ್ ದೇಬಾವತೆಗೆ ಖ್ಯಾಲ್ತಕ್ಕೆ ಏಯ್ ಜರ್ಮನ್ ವಿಲಾತು ಮಿ ಫಿಯೋಳು ಅಳಮ ಮಿದನಿ ಮೀ ವಿವಗುತ ಬೇನು ಜೇಫ ಐ ಕಮೆ ವರ ಬೋಡು ಮಸಲ್ ತಕ್ಕೆ ವಿಲಾತು ಗಮತಕಂ ಅತೀಮ ಕಂಶ ರಷ್ಯಾಗೆ ನೊರಕ್ಕಲ ನುಫೂಜ್ ಇಂತಿಹ ಗದವೆ ನೇಟೋ ಮೆಂಬರ್ ನೇಟೋಗೆ ಮೆಂಬರ್ ಗಮತ ರಷ್ಯಾಂಗ್ ಹಮಲ ದೀಪಾನ್ ಕಮ್ಗೆ ಬಿರು ಹಿಯವಿಗೆ ಗೊಸ ವಾತೀವೆ ಜರ್ಮನ್ ವಿಲಾತು ಅಸ್ಕರಿ ಬಾರ್ ವರ್ಗದ ಕೊರಂ ಮಿ ಗೆಂದ ಗೆಂದಿ ಮಬ್ಬಿಸ್ತಾಯ್ದು ಕುರಾ ಗಮತಕ್ಕೆ ವಿಸ್ವೆ ದೆ ಮೀಗ ವರ ಮಿಬುಣ ಆಪ್ಟಿಮಿಸ್ಟಿಕ್ ಗೊತ್ತಕರೆ ಬುಣಾಗತ ಭಾವತಿಗೆ ಉಮ್ಮೀದಿ ನಜರಕು ಎಬದೇ ಇಂಗ್ರೇಸ್ ವಿಲಾಯತು ಮೆಸ್ ಮಿಕಮ ಮೆದು ದೇಖೆ ಮುಂದೆ ಎಣ್ಣ ಮೆಸ್ ಹಿಂಗೆ ಬಡ ಅಣ್ಣವಾಣೆ ದೇವನ ಬಡ ಹಂಗುರಾಮಾಗಿ ತೆರೆಯಗ ವರ ದುಷ್ಮಣು ದೇಹತುರುಂಗೆ ಗೊತ್ತುಗ ಜರ್ಮನ್ ವಿಲಾತ ಇಂಗ್ರೇಸ್ ವಿಲಾ ಫಾಹಾಗ ಕೊರೆವಿಗೆ ಗೋಸ್ವಾಮಿ ಅತಿ ದೆಂಗ್ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಅಸ್ಕರಿ ಬಾರ ಅಮೆದು ಕಂಬಡುವ ಗಾಮತೋಗೆ ತೆರೆಯಗ ಫಾಹಾ ಕೊರೆವಿಗೆ ಬದೇ ಫ್ರಾನ್ಸಿಸ್ ವಿಲಾತ ಇಟಲಿ ವಿಲಾಂಗದಿ ಪೋಲೆಂಡ್ ಏಯ್ ಮಾಜಿಯ ಬದಾಕಮ ಗವಾಣಮ ಎಗೌಮ ತಕಂ ಹಗೀಗತಗ ಉಫಲಂಜೇ ಹುರಿ ಕಂಕಮಕಿ ಮೀ ಜರ್ಮನ್ ವಿಲಾತ ಜರ್ಮನ್ ವಿಲಾತುಗ ಸಾಬು ಉಫಲಂಜೇ ಹುರಿ ವರಬ್ಬಳತಿ ಮುಸೀಬಾ ತಕೆ ಕಮಗ ಎಗೌಮ ತಕಂ ಎಬದೇ ಎಗೊತ ವರಗ್ಗಿನ ರೈತು ಗಬೂದು ಕುರಮು ಹೆಂಕಮ ಅನೆಕ್ಕ ಅಂಬುರ ಯಾದವ ಮಿಳನಿ ಕೊಂಬಾವತೆಗೆ ಬಿರುವರಿ ಕಮೆತ್ತೋ ಮುಳ ಸುವಾಲ್ ಉಫದಿಗಿಂ ಎಬದೇ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಅಸ್ಕರಿ ಬಾರು ಇಂತಿಹ ವರಗದ ಕುರಂ ಮಸೆಕೆ ಕುರಮು ದಾತೀವೆ ದೆಂಗ್ ಅದಿ ಮೀನು ಎಹೆಂ ಎಬ್ಬಸ್ ಇಖ್ತಿಯಾರೆ ನೆಕ್ಕಮಗಸ್ ಬುಣವಿಗೆ ದಾತೀವೆ ಮಿಹಿಂಗ ಮುಂದ ಕಂಕಮ ಮೆದುಗ ವಿಲಾತುಗೆ ಗಮತವಗ ಮೆದುಗ ಉಫದಿ ಫವಾತ ಫಾತಿ ಹಿಯಾಲ್ ಹಿಯಾಲ್ ಫಾಳ್ಕೊಂತವಗೆ ತೆರೆಂ ಇತಕ್ಕೆ ಬ್ಯಾವರ್ ತಫಾತ್ ಹಿಯಾಲ್ ತಬ್ಬಸ್ ವಾಕಮ್ಗೆ ಹಿಂಗೆ ಬದೆ ದೆ ಮ್ಯೋತಿ ದೇಹಾಸ್ ಬಾವಿಸ್ ಪನಾಹರ್ಗ ಫೆಬ್ರವರಿ ಮಹುಗೆ ತೆರೆಯಗ ರಷ್ಯಾಗೆ ಸಿಫ್ಯಾಂಗ್ ಯುಕ್ರೇನ್ ಅಂಗರ ಹಂಗುರಾಮ್ ಫೆಷಮ ಗುಳಿಗಿ ಏರು ಉಫೆದು ಹಾಸ್ಕಮ್ಗೆ ತೆರೆಯಂಗ್ ವಿಲಾತು ಗಮತಮ್ಗೆ ತೆರೆಯಗ ಮಿಕಮಾಮಿದ ಎಮ್ಮೆ ವರ್ಗದ ಫಿಯೋಳೆಂಗ್ ಅಳಂಗ್ ಏರು ಸಮ ನಿಮ್ಮ ಹೊರಗಿನ ಕಂಕಂ ಕುರಿಯ ಗೆಂದಿಯ ಗೌಮಕಿ ಏಯ್ ಜರ್ಮನ್ ವಿಲಾ ಕಮ್ಗ ಫಾಹ ಕುರಿವಿಗಿಂಗೆ ಬದೆ ಏಯ್ ಜರ್ಮನ್ ವಿಲಾತಕಿ ಅಸ್ಕರಿ ಪೊಟೆನ್ಷಿಯಲ್ ವೆಸ್ ಹುರಿ ಗೌಮಕ ವೆಫಾ ಅದಿ ಅಸ್ಕರಿ ಬಾರ್ ವೆಸ್ ವರ್ಗದ ಕುರವೇನೆ ಇಕ್ಸೋದೆ ವೆಸ್ ಒಯ್ಗೌಮೆ ಕಮ್ಗ ವಾತೀವೆ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಮಸೂಲಿಯತ ಜಿಮ್ಮಾ ಮಿಕಮ್ಗ ವರ ಬಡು ಕಮ್ಗ ಬುಣವಿಗೆ ಬದೆ ಏಹೆಂ ಕಮು ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಏರುಗೆ ಚಾನ್ಸಲರ್ ಆಲ್ ಆಫ್ ಶಾಲ್ಸ್ ಏನಾ බූන්ඩස් ටෑග මහතම කොරවා දෙ විතගුරීරුග මිබුණා ජීටුන් වෙන්ඩේ තගුරීර මි වර පහා කොල්ලිවේ තගුරීගතුග මිකංකම් යොති. ද ජීටුන් වෙන්ඩයකි එයි මිබුණා මුලින් ආ ෆෙසුමේ. මුලින් ආ හාදතකම් නුන්ත වගතක ජමානක ජර්මන් විලා බදලෝගෙන් දාකම බුණවේ බුණවුන්කම් ගවාතීවේ මිකම අගුළුවාපා ජර්මුලාතුගේ ඒරුගි චාන්ස්ල ඔලොෆ් ෂෝල්ස් වාහක දක්කම් භයංකොරබාපු වේ මිහාර මි කුණිමතිවේගේ මිදිය කංකමග තෙරෙන් මිකම්ග ජර්මන් විලාතුම් සිම්මා නගා එකං සිම්මා අදාකොරම ගොතුම් ජර්මන් විලාතුම් දැන් නිම්මානී ඒ ගවමග මිබුණා ෆන්ඩෙන් එකදවාදවා ෆන්ඩතවක තෙරෙන් ගෑගනක සතේක බිලියන් යුරෝ හරදු කුරුමක්කම සතේක බිලියන් යුරෝ හරදු කුරාණි ජර්මන් විධාතගේ අස්කරියා ඉතුර වරුගත කුරංකම වනී ඕලොෆ් ෂෝල්ස් එගොත භයංකර බාපදින් එගොතන් නිම්මමා ගුලිගෙන් ඒරදෙන් ජර්මන් විලාතක තපාත් ඒකේක සියාසී පාටි තකුන් ඒගෙ තෙරේග පාහ කුරවිගෙන් එබදේ මිහාරු ෆ්‍රෙඩික් මාස් ඉස්වෙහුන්න ඒ පාටින් අධි මාසස් වනී ඒ තගුරීර වරබොඩ එන්ඩෝස්කොප්ෆා ඒ තගුරීර වර බොඩ තරහි දෙව්වාපා දෙන් මිහින් මිකන් ඔන්ගෙරුග අධි පාහ කුරෙන් එබදේ ජර්මන් විලාතුන් ඒක පහුන් නිම්මි එගවුම්ගේ අස්කරී බජෙට් ඉන්තිහාය බොඩු කුරන් එගතුන් සතේක අඩිහනුව බිලියන් යුරෝගේ මෙම්වරක අස්කරී හරදු හම කොම්මහරකුවෙස් ඉතුරු කරන් ජර්මන් විලාතුන් නිම්මීරුග පාහකුරෙන් බදේ මෙමින්වරකී මී ඉංග්‍රේස් විලාතා ජර්මන් විලාතා ඉංග්‍රේස් විලාතා ෆරන්සිස් විලාතා දෙගවමුගේ අස්කරී බජට් එක්කොළුමුම් වා මෙම්වරෙක්කං එහෙන්කවු මේවෙස් වරපොට හාසුමය ගොතුක මිකංකම් මෙයති දෙන් ජර්මන් විලාතුන් අස්කරී බාරු ඉන්තිහා වර්ගද කොරවිගෙන් දායරුග මිකම ඔෆෙදේ තපාත් එකක හාස්කමග තෙරේ ඉංගිගෙන් ගොස් වේ ජර්මන් විලාතුගේ ජර්මන් විලාතුක මිහාරම වෙරිකම් කොරා පාටී තවගේ අතුම් වෙරිකම් බීවගෙන් ගොස් ඒFDA හමය වෙරිකම් වාසල් වෙජ්ජකම ගවානම දෙංකංකම් වෙගෙන් දානි කිහිනෙත්තෝ දෙං එයි මිමුණා ෆාරයිට් එක්ස්ට්‍රීමිස්ට් නුවත හද්දුපන අලපවා වතනී ෆිකුරුගේ මීහුන් ජර්මන් විලාතුක වෙරිකමන් අතුවජිකම ගවානම බොඩු අස්කරියයාගේ කොන්ට්‍රෝල් මිබුණා වතනී ෆිකුරුගේ හද්දුපාන අලාපවා පරාත්තක ලිවිගෙන් දානතීවේ මී මිකම උපදිපොයි වර බොඩු කම්බොඩු මෙ එහෙන්කම එපද බොඩු අස්කරියයාගේ බාර්වෙරිකන් එපද වකිහමයි ගබූල් නුකුරා තිමාමෙන්ගේ ගවමු ඉස්කුරුන් අධි බාරුග බේනුන් කුරුන් ඉස්කුරා පරාතක ලිවිජිකම ගවානම දෙංකංකම් වෙගෙන් දානී කියන තබුණ ස්වාග උපදිගෙන් දාතිවේ මිකමුගේ හාසුමා කම්බොඩුවුන් විලාතුගේ ගම් තවගේ තෙරේග උපෙදිගෙන් ගොස්පා මී ඔතිී.
0: නවසේ මේ යුරෝප්ගේ මේ එම්ම වරුගද කොන්වෙන්ෂනල් අස්කරී පාරක මේ ජර්මන් විලාත් වූම මසෙකි කුරමදාරු මේ මිකමුගේ බේනුමකී රශ්යායා කුරිමත්ලා හංගුරාම කුරන් අතයියාර් වුන්තෝ මේ ජර්මනුන් මිහාරු මේ බේනුම් වනි.
1: ජර්මන් විලාතන් හකීගතු ගස් මෙයොතී මිහාරු මොලි විලාතුවේ ගම්තවක දිිපාාවග තෙදුවන් ගෙහි ජාල්තෙන් ඇස්ව කමුගා ජර්මන් විලාතුක තපාතයකකි පරාතකුම වගෙන්දේ ඒකන් එකොතක් ගබූදු කරමු. දෙම් මී එක වන අන්නවානේ නවස්සක සාලිස් පස්වන අහරු පහුන් අඩ්ඩිහ එං අහර පහු ජර්මන් විලාතුන් මෙගතා භාරාගෙන් තෙදවා පොරතම පහරු කමග පාහා කොරවිගින් එබදේ නාර්සී ජර්මනුගේ කිබෑන් සදාමව මට්ටකා ඉතිහාදින් ගුලිගෙන් ජර්මන් විලා බලිකරන් කරවන දෙවන බොඩහංගුරාමේ පහු දෙන් ජර්මන් විලා මිහාර අනෙක්කාවෙස් හශිපොලාදාප තෙදුවේ හින්දමාදාපිකමග වානම දෙංකංකම් වෙගෙන් දාන ගොතාමෙද උපදිපවා තපාත එකේ කියාල් තපාතුන් තවගේ තෙරේම් වෙස් මිකමා ගුලයගතුම් බයි පරාතකුම් වේ බය වාහකත බයන් කොප්ෆා එගතුම් ජෙන්නෝ කාල්ස් බ්‍රෝනා ජර්මන් විලාතුගේ ඒනා මිකමා ගුලයගතුම් බයන්කොරමුම් ඒනාගේ හියල් බයන්කොරමුම් පාහකොරවා වේ මීග කුරින් ජර්මන් විලාතුගේ සිෆෑන් අෆ්ගනිස්තාන් පති සරහදදක ෆොනු වීකමග වස් ජර්මන් විලාතකී ඒගවමගේ මිබුණා පැසිෆිසම් එවසාලෙක්ගේ බාර් දෙක්කුමා හඟුරාම කුරුමා අස්කරී බාරු ඉස්කුරුන් කුරියන් නුනේන ගවමක ගොතුග අදී ගවම්ගේ ජවානුන්ගේ අගීදා එ්ද කමය ගොතුග එගතන් එකකන් එකදවාලේ ෆෝයි ගවමෙක් කමග එහෙන්නම මිහාරමයොති මුලින් හාදතා ජමාන වක්තු බදල් වෙෆ කමශා එහෙන්කමුන් දෙන් ජර්මන් විලාතන් මිහාරුම් මි ජෙහෙනී හගීගතු වෙස්ස රශයායෙන් අතු විධානය නුරක් කලකා කුරිමැටලා හංගුරාම කුරුමත් තයියාරුව ඔතුමක්කමග වේ බුලුණ එකන් එගොත ෆාහග කුරවාෆ දෙන් මිකංකන් මිගොත හිඟමුන් දායරුග එගේ වඩ අන්නවාන ජර්මන් විලා දෙවන බොඩ හගුරාම ප වනී ඉත්තිහා දින්න අමාන්දීපා ඒ හගුරාම හිගමුන් ඇස් ජර්මන් විලා බලියෝමන්දිය දියමුගේ තෙරෙෙන් ඉත්තිහාදිින් හම ගුලිගෙන් නිම්මි ජර්මන් විලාත්තායක එබසාලගේ සුන්හගේ බසුමෙක්ග සොයකෝ ජර්මන් විලාත්තුගේ වෙරිකම්ගේ සරහදදුම් කොන්ටරෝද කරා බෝඩුගේ බෝඩරුගේ ඉමුගේ තෙරේගේ සරුකාරු නොත එඩොක් ෆිටල්ගේ නාත්සි සරකාරු දෙමියොන්නන් පුරුසත් නුදේනේකම ජර්මන් විලාත හම ජහෙන එකොන් අමාන්දයෙන් කමුගක් වේ ඉතිහාදි නිම්මා ෆයකුතුන් ඉතිහාදි බෑවරින් ගතුග මිතිවී රශයයා ඉංගිරේසින්න අදී ඇමරිකය ෆරන්සේසින් කමුග වාතී මෑගනු ගොතෙක්ගා මි හතරු ගාමුන් අරා ඒරු බර්ලින්ගේ කොන්ටරෝල් වනි අත්ලාපා අදී ජර්මන විලාතුන් හගරාම් හොට්ටාලුන්ගේ එබ්බසමග සොයකොප්ප වේ මිගමතකායකු එබ්වසාලෙක්ග අස්කරි බාරු ඉස්කොන් ඒංගාමක නුරක්කාවාන පද ගොතක හගුරාමෙන් නුකරුමා මිපද කංකම් වේ හම ශර්තුකරවිගෙන් ජර්මන විලාතු ජමන් විලාතුන් අමාන්දයෙන් වැවුණු එබ්බසුමු ගෙතරෙන් එහෙනවස් මිහාරුකංකම් ිෆෙන්න්නනි කොංගොතකත්තෝ බොන වර බොනති මස්සලතන් උපදේ පද ස්වාල්තන් එබදේ තපාත එකකි පරාත්තකුන් කුරමුන් එගොතුම් රශයාය හම කුරිමත්ලා හගුරාම කොරවෙන හාලතෙන් මෙදවරි කුරුමට්ටකා ජනම විලාතුන් එතකෙ බෑරු හතියාර්තයි යුක්‍රේන ෆෝල්කොත් දෙමුන් දාතීවේ මීවෙස් මිකමග ඔයි වර බොඩු එම්මසලකමග වේ ෆාහා කොරවිගෙන් ගොස්වාදී ඒරු දෙන් ජර්මන් විලා බෑවගෙන් දී දෙ ජර්මන ඉර්මති ජර්මන් ඒ කොමියනිස්ට්

0: බෑවරින් ගුලිගෙන් දෙවන බොඩහංගුරාමගේ ඒරුගේ ඉතිහාදී බෑවරින් ගුලිගෙන් නිම්මි ජර්මන් විලාතන් එෆුරුසත් දෙයෙන් එහෙන්නමයිස් එෆුරුසත් දෙවේනි වාකි චරතය ගෙතරෙන් කම ගෝති නිම්මාපන් ඒගොතුම් මෑගන ශර්තකි ජර්මන් විලාතන් දෙවන බොඩහංගුරාමගේ තෙරේක ගෙල්ලිගෙන් දී එව්එස් බිමක ජර්මන් විලාතන් දෙන් දෝහක් වෙස් දව අනුකරුන් එංගිවඩන් නවානේ පෝදන්න ගොස් බිමුගේ හැම වර බොඩ බය මියදු වෙස් ඒ ජර්මන් විලාතුගේ බින් අදි රෂියාගේ කලිනින්ග්‍රාඩ කිවිස ජර්මන් විලාතුගේ බිමේ ඒගොත ගොස් බෝල්ටිගේ ජුම්හුරියතක හැමයා බෝල්ටික කණුගේ සරහද් දුන්දා ජර්මන් විලාතුගේ ඒ බිමුගේ සරහද් වේ ෆ්ලාවගෙන් ගොස් ෆා අදි ජර්මන් විලාතුගේ බිම ගොත ගොයි චෙක්ස්ලෝවාකියාගේ වගේ සරහද් දෙ සුඩේටන් ලන් නමක කියන සරහද් දෙ වෙස් එතන තම වෙස් ඒ දව අනුකරාණේ තන්තන ගොත ගොති නිම්මාපා අදි එහෙනින් තපාත ඒකේ බින්තන් ඒක තරේක ඩෙන්මාර්ක අධිමාලු උතුරුන් වෙස් සරහද්ද වෙස් වේ ජර්මන් විලාතුන් දවාන කුරාණ බිමේ ගොතු ගනිම් මාෆා එහෙන්කම ජර්මන් විලා මිහාර හමජිහ මේ බෝඩර් ගේ ඉමුග තරේක උතුම් ලාසි මුකෝ ජර්මන් විලාතන් හගීගතු ගා මිනිවන් කමායක දුනියෙක සෆා නුකුතු මුගේ ෆුරුසත් ලිබි දීප වනි දැන් එහෙන්නම වෙස් එම්මේ වරගදා කොන්වෙන්ෂනල් බාර් එක ගොතු ගා මිහාර ජර්මන් විලා ෆ්‍රොන්ට් ලයින මුල යුරෝප් ගේ වෙසම ෆ්‍රොන්ට් ලයින එම්මේ කුරී සෆා නුකුන්නම් මේ මාසෙක කොරම් දා මිකම ගොෆෙදිගෙන් ගොස්ස මිවා එම්ම පොඩු කම්බඩු මකි ජර්මන විලා කොන්ට්‍රෝල් නෙට්ටිජකම ගවානම දෙන් තිබි ගවමතක කුරුමැති වෙගෙන් දානි කොංකම එත්තව අදි ජර්මන් විලාතුන් වනි එබ්බස් එෆා මිබුණා දෙවන බොඩහුරාමගේ කුරින් හිඟමුන් ආ ෆිකුරුගේ තෙරේ ගොයි නාටිසම්ගේ ෆිකුරු හැම එක්ක වළලා දෙන් අලුන් ජර්මන විලාතුක එපද ෆිකුරෙන් නුපෙතුරේන ගොතකන් අදි එකංක නුකුරුම ෂරතු කුරේවිගෙන් වරගින කංකම් වෙස් හැම හිඟා ගොස් ස්වාමියෝති එහෙන්න මෙස් මිහාර මේ ෆෙන්නනි මුලින් එහෙම මන්සර එක්කම ගවාතී වේ මී රෂියාවේ වෙස් ඔයි හාස්කමගේ ගොතුග මිකංකම් පාහක කුරේවිගෙන් ගොස් පා මී වනි
1: නැසෙමේ ජර්මන් වෙලාතොන් අමි අලමුන්දා ෆියොලතකා මි ගෙන්නමුන්දා බදෝතකායකු මි තෆාතුකි ගොයිකුත වාහකත දනි ෆෙතුරමු දෙන් එකතුම සමි ෆා කොලවේ එ වාහකේකි මි ජර්මන් වෙලාත්ක සි ෆෑම් වෙලාත් කෙ මි ගෞම්තක වෙරි වෙගන්නම් ෆෙෂොන් දෙම් ඔති වර ගාතුකා කම බොනමි දෙකමුන්දා වාහකත කිවෙගෙන් තොම් මි ගොත මි වාහකත මි දෙකෙවෙනි
0: ජර්මන් විලාතා මේද ඒගොත වාහකත මිහාර දෙකෙවමුන් එබදේ ජර්මන් විලාතුක සි ෆෑන් දාදි අවහා විලාතව ගාමතවක තෙරිය වෙරිවිගන්න මසකෙ කොප්ෆානිකම බොනේ එක හිියාවත ෆාල් කරමින් දෑර මිකමග බයි ෆරාතකුම් ෆාල් කරමුද හයාල මී නේටෝගේ ඉරුමති ෆ්ලෑන්ක හිමනේ ගාමත එගතුම් ලැට්වය ලිතුවනිය ද ස්ටෝනියයා මිගමතහ කී දෙන් දෙවන බොඩ හංගුරාමගේ තෙරේග ඒරුගේ සෝවිට් යුනිියන්ුම් කොන්ටෝල් නගා සෝවිට් යුනිියන් වත රශයාගේ තන්තන ගොතු හදාහවා තිංගමකම වාතිය මියද පහ කරින් බදේ ලිතුවේනියාය පැන්ස බ්‍රිගේඩ්ගේ පැන්ස බ්‍රිගේඩ් සාලිස් පහේ ගේ සිෆෑන් මිහාර ෆොනවාපවාකන් දෙ මේ ජර්මන විලාතුගේ එම්මේ මොල තම්රින් හදාපවා එම මුහිම ඒ බ්‍රිගේඩ්ගේ සිෆෑන්කම ගවාරාදී දෙවන බොඩ හංගුරාමයගේ තෙරේ ගස් ඔට යුනින් අද කොළ හංගුරාම කරම් ගොස් පැන්ස බ්‍රිගේඩ් වරන් හරක ඇතරි ගොතෙක් හංගුරාම කොෆ වාතීවේ මිහාර මිෆෙන්න මන්සරකී මී ජර්මන විලාතුගේ එපද මොල තම්රින් හදා තිබේ ගාබිල් සිෆෑන් විලාතුව ගාමතවගේ සරහද තක දතුරු කොරමුන් අදතන ගායමම් දියුම්කම ගුණවිගෙන් දාතිවේ මිකමගේ හාස්කන් උපදිගෙන් ගොස් ස්වමිවති දෙන් නේටෝගේ ඉරුමති ෆ්ලෑන්ග හිමනේ මී ගාමතවගේ තෙරෙන් ලිතුවේනියන් මිහාරම වනි පැන්ස බ්‍රිගේඩ් සාලිස් පහෙක්ගේ සිෆෑම් ෆොනු ඉෆා දැන් මිගොතම් මි තිබේ තිබුම් වෙස් මිය දායිමීකමකන් හෙදේනී අදී දවස්තක පහුන්කමක වනි දෙහා සතාවිස් මනාහරුගේ තෙරේග ජර්මන් විලාතක සිෆෑන් ලිතුවේනියග තිබේ තිබුන් එයි දායිමීකමගේ ගොතන් හදම් මිහාරු නිම්මාප වායරුගා මී අඩ්ඩිහ එං අහර ෆහු ෆුරතම ෆහරන් ජර්මන් විලාතුගේ සිෆෑන්නා රශියයාගේ සිෆෑන්නා හම සීදා මිබුණා ෆේස් ටු ෆේස්සේ මිබුණා ගොතක් කුරිමැතුලා හඟුරාමගේ හාලතුග හතියාර හිෆෑන් තිබේන ෆුරතම හාලතු මේ අන්නනීකමුග බුණවිගෙන් එබදේ මිහාරොස්මියති එපද හාලතෙක් කමශා අදි මිකමුග පෝලන්ඩුම් මසකෙ කුරම් එබදේ එම් මිලියන පෝලන්ඩුගේ සිෆෑන් ගදතු ඉතුරු කුරන් මී වෙස් පෝලන්ඩුන් එම ශක්ක කුරේ රශියය වෙස් පෝලන්ඩුන් එම ශක්ක කුරේ ජර්මන් විලාතක් වෙස් එහෙන්කමුන් පෝලන්ඩු මෙපදා මසෙක කොරම මිදනී දෙවන බොඩහුගරාම ෆෙසිගෙන් දිය කොළමතීග පෝලන්ඩා මෙදු හිඟාදිය වරන් නුබෑ මොවාමරයි මී පෝලන්ඩුගේ බින් දෙබෑ කොළු මට්ටකා ඒරු නාට්සි ජර්මන්ගේ හුදුමුක්තාර වෙරියා ඇඩොල්ෆ් හිට්ලරා අදි රශයාගේ ඒරු ගසයින් ජෝසප් ස්ටාලින් දෙවේ ෆුළුම් වර සිද්රුවෙරි අදි රේවුන්තෙරි ගොතෙක්ග මකරවරි හීලෙත්තෙරි ගොතෙක්ග පෝලන්

0: බින්ද බෑකොල්ද මට්ටකා දෙගමුන් හමදදී හඟුරාම් පශහවා කමන් පෝලනු ගබූල් කොරාතිීවේ මීවස් මිකම ගොහතිපවා එ බොඩු ඒ හාස්කම ගොතුග මිකංකම් ඇති දෙෙන් අදී ජනුන් විලාතුන් මිහාරුම් බේරුගෝමතක සිිෆෑම් ෆොනුවම් පටහපවායරුග මී ජර්මුණු විලාතුගේ අස්කරයාගේ බාර්වරිකන් හමුල යුරප් ගවිස් ඉතුරු වෙගෙන් දාන කමක්කමග වරගෙන පරාතකුන්ගේ බදේ එකන් ඒකුතක් ගබූල් කරමුන් අදී ජර්මන් විලාතුන් මිහාරුමි කොරමුන් ගෙන්දා කංකං ඒ තෙරේක පා කරෙන් එබදේ බුන්ඩස්වෑ ඉතර වර්ගත කුරුමට්ටකා මිදනව ජර්මන් ගාතු රස්මි සිෆෑන් ඉතර වර්ගත කුරුමට්ටකා ජවානුන් සිිෆෑන්ග තෙරිය වෙදදුම් නොත කොන්ස්ක්‍රප්ෂන්ගේ උසුදුම් වර්ගෙන කංකං හරකඇතන් එබදී හිංගමු එකතුම් හම අශාරහරුම් මතිගේ කොම්මේ ෆිරිහෙනකු ඒනාගේ සිහිහාදතු හුරිගොයිත් දිනගන්නම් ටෙස්ටුතකින් හදමස් මිහාරමි වනි නිම්මාහ අදී අශාරහරු මති ගුරිහා පිරිහෙනු ගමන් බේර දිගුන්දතක දතුරු කරාකම් ගවානම එවස් මිහකු දතුරු කරම්වාන එකම හුද්දනගයන් කමවස් මිහාර්මයෝති නිම්මාහා අදී අශාරහරු ජවානුන්න්නත් දෙවමුන් එබදේ වකි පෙම්ෆලට් තකේ අදි ෆොරන්ජෙ වකිවකි ෆෝම් තක වෙස් දෙමුන් එබදේ මිහුන් කියාද හුරිග ජර්මන් විලාතුගේ දිෆාවග අස්කරයා හරක ඇතරි කුරුමායි අස්කරයාග එෆරාතුන් බෑවිරි වුමා අදි රශයාගේ නුරක්කා යි මෙම්වරා ඉන්පදහම හුරිහාක්මයගේ මච්ච වෙස් මිමුණනා ස්වාල් කර්දාස්තක දීගෙන් කර්දාස්ත ෆොරන් හම ජවානුන මිහාරම ඇති ගෑගනකහෙ මජබූරුව එහෙන්කමුන් සිෆෑන් ඉතුරු කුරන් ජර්මන් විලාතුන් මසක කුරමුන් දෑරුග ඕදෂූ එකුදවාලි සතේක බිලියන් යුරෝ අයකු අස්කරී බජට් සතේක අඩ්ඩිහ නුව බිලියන් යුරෝ අය මිහාරු ගෙන්දම් නිම්මාප වාතීවේ මී ජර්මන විලාත පසය මගුන් ගිනාදදිග සිෆෑන් තම්රී නුකෝ හිදුමතන් නෙරවේනකමක්කම් වෙස් එංගිගෙන් එබදේ මිහින්කමුන් විපදයන්කංකං ඔතීතීවේ බයි ෆරාතකුන් හියල් ෆාල් කොරමුන් එබ ගෙන්දේ ජර්මන විලාතුන් හගීගතු ගස්මි මසක කුරණී නාට්සි ජර්මනුගේ දුවස්වර ජර්මන විලාතුගේ බාර්වරිකම් මුල යුරප්ග ඔයි මින්වරක් කුරිය ගෙන්දම් කමුගදෙන් එහෙන්නමස් මිකමග ඉංග්‍රේසින් අදී ඒකොත සීදා මේවතු ගබූල් කරන්න නොදේ ඉංග්‍රේස් විලාතුන් ගබූල් කරම් බදේ ඉංග්‍රේස් විලාත මිවකුතු ජර්මන විලාතුක නොරක් කලපුර බොඩුවගෙන් ගොස්සමයති රශයාගේ නොරක්කා තෙරිකංකමුග එහෙන්කමුන් ජර්මන විලාතුම් රශයා කුරිමත් ලෙවෙන පද හායතකම් හුරිහාකම වෙස් තයියාරි හාල්තුක භාවම් මිකුරා මසෙකතකි මී ඉංග්‍රේසින් එකමුග ශක්කුගේ නසරුම් බලාකමෙන් නූකමුග වේ එකං ඒගොත බයංකොප්වා
1: ناظم امي هولونگ گامتکون دیوانا اپورڈ ہنگرا ماگے مولی تاریخ بدل کو اولوالا مسگے کرمون دا کما می رشیا ونی تومت کوفا می کیویگن کرا تومت اتو
0: رشیا گے فورن منسٹری گے سپوکس مون ماریا زاخاروا නොයෙන් මේ වීදුව හා දිමාකු පවාහක දක්කවමුදෙන් ඉගුණන්නවන නොයම්මයකි ඒ නාසි ජර්මග මච්චන් ඉතිහාදීන් අධි වකින් හාස්කවස්සක ටියුනියන් නොත රශයන්කාමි අබහෝධි දුවස්කමග වායරුග දුවස් පාහකුරම අගුළුවාපා මාරිය ජහරෝවා විදාල ෆනී දෙමට බොඩහුගරාමයක හංහිය හිංගාදිය ගොතුගේ තාරිය හා මුලින් ඔළුවාජයාගෙන් මුරාජාකෝ මුලින් එහෙන් ගොතක බදල කරම් මෙහාරු හුළඟදුනිය ගමතකු මසෙක කරම් එ බදාකමග අදීමි හඟුරාම ඉතිහාදිින් නක්කාමි අප කොද්දින මටකා රශයයන් වී ගුරුබාණීගේ එවෙස් අගෙන් එමිහිම් වසන් නොකරාකම වෙස් මාරිය ජහරෝවා වේ එකන් එකොත බයන් කොරබා විදාලපු වේ නාට්සි ජර්මනුග සිිෆෑන් හොට්ටුවා පහත ජෙස්සු මට්ටකා සෝවිට යුනියන්ගේ ෆරාතුන් නොත රශයාගේ ෆරාතුන් හතාවිස් මිලියන් රජතුන් ගුරුබාන් කොෆවාකමග හතාවිස් මිලියන් මිහිම් මරුවගෙන් නාසි ජර්මන් බලිකුරු මට්ටකා ඉතිහාදින්න එන්න බොඩති එහි තෙරිකම් ෆෝර් කොද්දිින් ෆරාතකී ඒ රශයාකමග වාර්මියදු රශයාගේ වෙස් දවරමිකමග නොස් නෙක්කමං හදා අදි ඒගේ ඉතුරුම් නාට්සිෆිකුර තායිදුකොන් නියෝ නාට්සිසම්ගේ හරකඇත සිංගුම් හම මිහුළඟ දුනේ ගමතහු වෙස් මිහාරු හුළුවාදා එකමග මච්ච එවෙස් භාවතගේ හිෆේට්ටුමේ නොත මනාකරුමෙන් නැතුමුම් මී වෙස් හම මිකමග වර බොඩති ඔළුවාදුන්ත කුරිය නෙරෙෙන් හුළඟ දුනේ ගමතකුන් කුරිය ගෙන්දා කමක්කමග ජහරෝවා වේ එකන් ඒකොත බයංකුර බාදිව විදාලු වේ මීදිය දෙහාස් පන්සවීස් වනාහරතුගේ තෙරේග අලිපදාග සලාමති මජිසුම් පාස්කර මසක කුරි ගරාරු ගරාර්කී ඒ නාට්සිසම්ගේ හරකඇතන් හිංගුමා එපද ෆිකුරුත ෆෙතුරුමාදී නියෝ නාට්සිසම් වෙස් ෆෙතුරුම් මනාකුරන් එබස් වේ ගොතන් එකලවාලා පාස්කරන් ඔලුණු ගරාර එකම ගවාර හුළඟ දුනියත් අයදුකුරා ගාමතක තෙරේම් ෆන්සාස් ඒ ගවමුන් එ ගරාරා හිලාප දෙකොලා වෝටදී හොවාකමුග එහෙන්කමු එ ගරාර ෆේල් කොල්දමුග වෙස් බිබුණා හුළඟ දුනියක පරාත්තක වර බොඩු බෑවිරි රුමැන් අදී රේවුන්තකින් ඔතුමුන් මසක පෙරිව මියති මිහාරෝ රශයායින් වී ගුරුමාණී හඳන් නත්තාදාා එහනමස් නියෝනාට්සි ෆිකුරජ්ජාගදීගෙන් එපදෑන්කංකන් කුරුවාගෙන් ජර්මණු විලයක් අක්කෝවාදා රශයාය දෙකොළ හගුරාම් කුරාණය ගොත ජර්මණ විලාතුන් රජතුන්ග ෆිකුරුත බදලකන් හම දුෂ්මනකන් ඉතුරකුරුන් කමගවෙස් වේ මාරිය ජහරෝවා එකන් එගොත බයංකුරවාවා.
1: ناسم وارو پر شکر ہے تو حصہ کولے معلومات ان میت کے دنیا کھڑی کے پروگرام گا می بلالی جرمن ولات گیس کریا وارو گد کر منداتی فدی فا وا ہاس کان می مولوا مہم معلومات کے لبن کم گے امید کا وکیلانا والسلام علیکم.

أكيد أنت هيلي بني كون قال ريتي هو فين سامير عباس فيس بني أهاري دي قاوتي فيس لي حقيقة تو هم بداني بادوا هاكوس ميارو أنك كاوز ماسك كي كلم بي كرنه ماشان هي وني هو هم نموري سابس سرهم පුරතම යගින් කොබ්බද හුහත් උරි ඒක ෆෝන් නන්නෝ අදී හෙන් කමකාවලෙන් වානි හා හුවන්ගෙන් ඊවනි එකහද ඉච්චින් එම්මේ ෆෝන් දිමාවි තුව හොස් පුනි වරිෂා ගුණා ෆහම් වි කොමත මගේ ෆෝන් මිදම්වර ගුණා කරනවා අනික ෆරීගේ ෆිරිමි අරුවේ හතව දාන්න මාතම අකුලාන නිගිතානික එකම අක්කු හාදරී තිහුව ෆෙනිකේ ආරගම එකුත සමීරා ගාතුග ඉන්න අහානි රත් කරවිය එකහද හඳුවර රීතිරේ එක මිරේ දෙගේ හඳාවාද නොස් නිතේනේ Samira, I love you.

0: අනෙන් හරකාත බදලවාම් වීකන් එ අඩු එවුණේම දෙන් මේ කෑරේක හොන්න මීහකම ඕනේ ෆාරික ෆෙනිදාන් නම සෆ්ත ගින වෙජිකම ගෝනී නම අධිවිස්කි බොඩ වෙජිකම ගෝනී නම එම් මෙන්නකන් ඉමාමන් වෙෆෙන්නාන එම් එස් නමල් කරුම් ගෙන්දානි ඉමාමුග අඩ තබාවෙගෙන් අඩු ඇහැගෙන් අඩු එවුණේම ගේනි රුකුවද්දාන් සිජිදද්දාන් එම ඒ හරක බදලවා හඳුග එන තක්බීර කියාකම ගෝනී නම මස්සදෙන්න ෆහරුග එන තක්බීර ෆට්ටෆාන මේ හරක ෆට්ටමුම් වෙස් අන දෙවන කාත දාම් ෆට්ටමුම් වෙස් නුවත මෙදුතරේම් වෙස් එන ෆට්ටෆාන අදි තංකොල නිමේ කොල කාර් කොල්ලා ෆෙස් එන ෆහරේ ගතක බීරු කියුන් එකශීගෙන් වේ ඒ කොම හාලතේ කමග වෙස් ඒ බදලවා හෙඳුග එතක බීරු කීජ්ජ කමග වණී නම අදි මිස්ත කොන අඩිවේ කමග වණී නම එකන් එම් රංගල් නියත
1: සබඩම්පි එම් වකියෝ දල් මහමද
2: ලැබලක්
1: දෙස්වාල් දස් රංගල් ජාව දෙවඩම් පිනුත දෙත්ත කියනතෝ සූරක්කයා වගතුල් දිවිජ්ජී අනෝනිය එබ්බෙසෙච්ච නොකියා හුන්නම් වේත ෂෙක්
3: කෂ්ණමාදුග මේ අනේ අල්හම්දුෆා කුරු සූරතේ කියුන් ඒ මුස්තහබ්බ කමෙන්නු ආම් නමාතෝග ෆුරතම දිරකවතුග අල්හම්දුෆා ගුර්වාණු තුරුගෙ තෙරෙන් මෙම්බර කියුන් මුස්තහබ්බ වෙගෙන් වණි එයා හිලාෆා කෂ්ණමාදුග එවස් මේ තක්බීර කෆහුග කුරු සූරතේ කියුන් මුස්තහබ්බ වෙගෙන් නෙන්නුවේ කෂ්ණමාදුග අල්හම්දු ෆුරතම තක්බීර ෆහු කියවාණි දෙවන තක්බීර ෆහු රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම ಮಚ್ಚ ಸೊಲವ ತಿಮ್ಮರ ತಕ್ಬೀರ ಫಹುಗ ಮಯ್ಯತಾಗ ಮಚ್ಚ ಅಳುಗುನ್ ಮೈ ದುವಾ ಕುರಾಣಿ ಹತರೋಣ ತಕ್ಬೀರ ಫಹುಗ ಮೀ ಬೇಣು ಮೀಯಾಮು ಇತರು ದುವಾಯ್ ಕುರೆವಿದಾಣ ನೋಣಿ ಹತರೋಣ ತಕ್ಬೀರ ಫಹುಗ ಹಮ ಸಲಾಂ ವಿಸ್ತೆವಿದಾಣ
1: ಅಲ್ಹಮ್ದಫ ಬಹುತ್ ಕೊಳದೆ ಬಿಜ್ಜಿಯಕ್ಕೆ ವಿದಾಣ ತೋ
0: මේ අල්හම්දුෆාග සූරති කියවන් ඒ දැන් මේ කෂ්ණමාදුග ජනාසා ගානෙන් හෙන්නන් ඔයි කම්පන දුවාතිය
1: ඔම්මෙද කරෙන් ගත මෙසේජ් කරේ ෆරාත අඩෝස හුන්නාන කමෙන් ගත අල්මන බේර ෆකල් බේ ෆලා ගුලෙ මයර සයම් අස්සලාම අලයිකුම් සයම් වාලයිකුම්
2: සලාම්
1: ගානිස්තින තාල
2: හාවද
1: වර රංගල ರಂಗಳಕಂ ಬದಾ ಹಿಂಗ ಕುರಿ ಅದ್ದಮ ಸಯ ಮೇಕಮ ದಿಸ್ ಎಬ ಹುರಿ ತಂಕೊಳ ದುರು ದುರು ಎಬ ಹುರಿ ಜಾತ್ತೆಗೆ ಕೀಲಿ ಅಡೆ
2: ಇಲ್ಲಿ ಅಡೆ ಕೋವ ಮಿಹಾರೋ
1: ಹಿಂಗವ
2: ವರದ್ರ
1: ಜೈಲ ಹಿಂದತ್ತ ವಿದಾಳ ಸವಾಲ್
2: ಅವಳು ಗೆ ಸವಾಲ್
1: ಆ ಸತ್ತ ಸವಾಲ್ ವಿದಾಳ
2: ಸತ್ತ ಸವಾಲ್ ಕಿ ಮೀ ದಂಡಿಗೆ ಮರುವ ಮೀಹುನಾಮ ಹಿಂಗೆ ದಂಡಿಗೆ ಮರುವ ಗಸ್ತುಗ ದಂಡಿಗೆ ಮರುವ ಮೀಹಾ ಮರುವಮ ಫಹು ಎಬ ಹುರಿ ಪೌಷ್ಟಿಕ ಕುಗವೆ ලාපා මජිතය පාප සුස්සෙම මන්නේ දුවා කරව. කඩේලිකින් එයි ඔන්නන් දෙහෙ ගොතෙස්තෝ නෝණ එන කඩේලිකින් කුපුරු මරෙක්ද එනයි මරොයි. එමෙම ඒ ප්‍රථම සවාල.
1: අද රේඩියෝ තංකොල කෑරි අවුල්මන් ජවාබ් අරවන ඉංගත මිහාර්ද ෂේඛ්. හුසෙන් කීකේතෝ දානසේ.
3: ಅದೆ ಮೀ ದಂಜೆಗೆ ಮರುವ ಮೀಹ ಎ ಮರುವಣಿ ಕುಫುರು ಮರಿಗ್ಗೆ ಮತಿಗೆ ಅಳುಗುಣ ಮೆಂಗ್ ಅಣೆಹಿಂಗ್ ಕುರಿಂಗ್ ಅಡೋಹ ಗೊಯ್ ಇನೆಂಗ್ ಅಳುಗುಣ ಮೆಂಗಿತರೆ ಮಶೂರ್ ವೆ ಫೊಣ್ಣುಗೆ ಏಕಮಕು ದೀನುಗೆ ಮಿಕಮುಗ ಹುಕುಮ ಬಲಾ ಹಿಂದುಗ ಅಮಿಲ್ಲೆ ಏನಗೆ ನಫ್ಸು ಗತುಲ್ ಕುರಾ ಮೀಹ ಏನ ಎವಣೀಕಿ ಅಣೆ ಕುಫುರುಗೆ ಮರಕು ಮಿಲ್ಲತುಂ ಬೇರುವ ಕುಫುರುಗೆ ಮರಕು ಮರುವೆ ಫೆಣ್ಣು ಎಹಮೀಮ ಏನೇಕಿ ಹಮ ಮುಸ್ಲಿಮಿಗ್ಗೆ ಗೊತ್ತುಗ ಅಳುಗುಣ ಮೆ ಬಲಂಜಿಹೇಣಿ ಏನೇಕಿ ಹಮ ಮುಸ್ಲಿಮುಂಗೆ ಗಬರುಸ್ತಾನುಗ ವಳುಲ ಕಫುಂಕೊ ಕಷ್ಣಮಾದುಕೊ ಹಿನವ ಮಿಹುರಿಹ ಮಯ್ಯತಕ ಮುಸ್ಲಿಂ ಮಯ್ಯತಕಟ್ಟಕ ಅದಾ ಕುರಂಜೆಹೆ ಹಗ್ಗುತ ಅಳುಗುಣ ಮೆಂಗ್ ಅದಾ ಕುರಂಜೆಹೆ ಮೀಹೆಗ್ಗೆ ಗೊತುಗ ಹಮ ಫಿಗುಫೆತ್ತೋಗ ವಾಹಕ ದಕ್ಕಾಫ ಅಣ್ಣಣಿ ಏ ಇಲಾಫ ಎ ಮೀಹಕು ಮರುವಿ ಎ ಮರುವುಮಕಿ ಹುದ್ದ ಕಮೆಕ್ಕಮುಗ ತೆಕಿಗೆಂ ನುವತ ಇಸ್ಲಾಂ ದೀನು ಕುಫುರುವಾ ಕಹಲ ಕಮೆ ಏನಿಗೆ ಕಿಬ್ಯಾಗ ಹೊರಗಿಂ ಕಮ ವಂಜ್ಞಾ ಏನಕಿ ಕಾಫಿರೆ ಕಮುಗ ಬೆಲಿದಾಣ ಕಮ ಫಿಗುಫೆತ್ತೋಗ ವಾಹಕ ದಕ್ಕಾಫ ಅಣ್ಣಣಿ ದೆನ್ ಮೀಯದು ಅಳುಗುಣಮಿಂಗೆ ಮಿಹಾರುಗೆ ಜಮಾನುಗ ಅಸ್ಲುಗ ಮೀಹುಂಗೆ ಇಸ್ಲಾಂ ಕಮ ಕಾಫಿರು ಕಮ ಬೇಹೇಗತು ಶರ್ವಿ ಕೋಟತಕುಂ ಅಳುಗುಂಡ ಬುರೇವೇಗತುಗ ಗೊತ್ತೆ ನಿಮ್ಮಾಣಿ ಎಮ್ಮೆಮ ಇಗೊತ್ತ ಈ ಕಾಫರೆಕ್ಕಮುಗ ಗಮುಗ ಕಂಡಾಳಾಫ ನುವಾಕಮ ವಂಜ್ಞಾ ಎಮೀಹ ಅಮಿಲ್ಲೆಯ ದಂಜೆಗೆ

0: මරුවිකම ගවී නමවෙස් ඒනයා මී අනේ හදාකොරෙන්ජේ හක්ගොත මුස්ලිමිකි ගොතුක බලෑගෙන් අලුගනමයි හදාකොරම්මාට. එහම මේන ෆාෆසවුන් ඇති දවාකොරවේෙන ඒන රහමල් ලෙවුන් ඇති දවාකොරවේෙන ඒනය කශ්නමාතු කොරංජහේන ඒන හිනවා කෆුන්ක වලදුමකී ඒ කිෆායතුක ෆර්දගි ගොතුග වාන. දෙ සවාල් කොරවේ ඒ ින් අන්නනී බයින් හදීස් බස් ෆොල් තකුග ඒනෙකී ඒ කුෆුරුග අමල හිංගාපාවා මීහෙක්ගි ගොතුග තේහවා ෆදයින් බයි බස් ෆොල්ත හයිස්වා වාතිීවේ. අමිල්ලය මරුව මෙන්නවුන් එහෙම් මීහකු මරාෆි මීහකී වෙස් ගාතිලක එහෙම් මීහෙක්ගේ ගාතිලක වෙච්ජ මීහකී ඒ නරකෑග වාන මීහෙක්කමුග ගුරවානුග සොරීහ නස්සුන් දේහවා ෆදයින් කීරිත් ගුරවානුග ආයෙබ් වෙ සයිස්වා වනි. එන්නම සුරිහා එල්මැරින් වෙස් මේ බස් ෆොල්තක ඉල්ලෙ මරවා මිහක එහෙම් මිහකු මරාලා මිහක එමීහෙක්ගේ එහුරි ඒකුරි අමලුගේ බොඩුකම් බයාන් කොද්දිනමු ගොතුන් අරේ බහුග කියානී ඉස්මු මුබාලගය මා බොඩ එකමුගේ වාහක එකමුග නුරක්කාතරිකමට්ටක බොඩ බයාන් කොද්දේ ඉරු අන්න බස්මගේ එයි. එහෙමම එෆදෙන් ඒ හදීස් බස් ොළතව ගයිස් වීනමෙස් හුරිහා මන්සප්තකිග වෙස්මි බයාන් කොරණී ඒනෙකි මුස්ලිම එක්කමුග එහෙම ෆාෆුස්සවන් ඇති දවා කොරම්මා නද මුස්ලිම වීතිව අදා කරංජේ හක්ගුත අලුගුණමයි අදා කරම්මා
1: සයම්
2: ලබ සකඩ සවගන වන්න එම කොට දහ සුරම් පැරිගෙන් නිහතන හමයන් ඇරු ඉගිකොන්න බතුන් විද්දීයා එකාල මිනිහුන් සිනවා කකුන් කරුණ නොල්ලකම කියා අඩු ඉවනි
1: දෙම ශේහවර රංගල සාෆ්ක විදාල දෙබේ එකම ඔන්න
2: සාකෝ එද්දේ දෙක එන්නම ඉෆෝන් අඩකේ
1: ફર પોલીસરે વે અડવેમ દેત
2: આ
1: કોમ દેવન સવાલ કે સયામ
2: દેવન સવાલ કે કોરીગા સવાલ કે કા વિધિગે કે તો કોરી કે મે કોરી સવાલ કા વિધિગે અવગડો સચ્ચે બુણેલા બેનો વણીએ
1: હા કોમ આસ
2: નિહાર એદુકોણ અને રુકોણ નગોદો આયરોગા તકબીર કિયું નિયોલ્દા દેત હા એ દેન અવગડો સચ્ચે અવગડો વે සක්කෝ සෙදේ වරුන් හම දන්නවාලම් බෑනුම් වාතිය වාල් ඒයි සජිදාග හම ඒපලා විදාලවිහෙන් නික්කුරි ජස්සාපා එන අල්වාහතු පරතිීම අවගනුවෙන් මවුම් බින් කරකයි පුරන එක අවගඩුවෙන් නෙක්කුරේ නොදන ගිල මස්කිිත්තකුම් වකි මීහෙක
1: දන්නවා
2: හම එබ අවගඩුවෙන් නෙක්කුරේ නොජන චයන අල්වාහ කරන පර්කයාාව එපත් දුවේ එහෙම වීම එසවාද උපදේති ඒ වරන් අලගණු මෙන්දා අලගණු සරදේශර නමාදු කරම නායකත කරු වාති වර ගති ඉද්දති ගොතේ දිමාවක් කම එහෙම ඒ එකංකම ඔන්නන් ජෙහෙ ගොච්චෝ ධන්නවාද
1: හිංගෝෂක් බිදාලු ඇජස්මත් කේකතෝ ඉදාලු මේකම
3: අද මේ ආමුගතෙක් ගද ජමාති කරමාදු කරා හිඳුග ඉමාමු ආමුගතෙක් ගැඟුලවා අනහින් ඔසෝත කනවතා වගොත්තකේ ආමක ආද ඒ ජමාතුග තිබෙ මිහුන් නම් ඒන ෆලෝ කරේ පදගොතකේ නැත බාවේ මෙම් වරකන් ඒන නමතු හරකත කුරිය ගෙන්දිය දැන් මා අවස්කොල්ලන් උලකම ගෝණ ඉන්නම ඒන අතු නුවෙගෙන් උලන් ජයනකේ හරකත ඔග එහෙම එහෙම විචය ඒ ජමාතුග නමතු කරා හඳුග ඉමාමක ස්කන්තකෝගෙන් වණගොතන්නු ඒනක
2: ෆාත් ඒනක ෆාත්
3: ඒන ෆාත් කොති මිහුන් නැ තබා නොවේ මෙම් වරක අවස්කොග්ගම් වෙස් නොවන දැන් හැම යකෝද මේ ගානේ කොළොස බාද ජමාතුක නමාත කරා හින්දි මාමා මා දිය කුරුන් එවස් මේ මනාවකින් වා කන්දත් එක දැන් තිවිදාලවි වකි බේෆලෙක් ආමුගතක දිමාව වාහක එවස් නොන් තිවිදාල එහෙම තීගා හැම රඟල වාන
2: කොත් නම ආමුකොත් දිමාව කම මේ වකි නිස්කිත
3: ඕ මේ නංගති වාකි
2: වරන්
3: මේ තිවිදාල වාහකකි ඒකෙක මේ ඉමාමුන් නායක නමාත කරා හින්දස් ෆෙන්න කන්දත් එක නොන් නමස්
1: ಕೊಲ್ಲಬಾನಕಮ ಅಳಿಸ್ತಾರೆ ಬಾಜ್ಯ ರೇಖೆ ಇದೆ ಅಮದೆಂಗ್ ಟಿಕ್ಟಾಕ್ ಮದರು ಕೊಲ್ ದೇಫೈ ಸುವಾಲ ಮಿಗತ ಹಜ್ಜದ್ದಾಂ ಲಾರಿ ದಕ್ಕಾ ಫೋಟ್ಟ ನಿಯಾವೆ ಜನಮ ಹಜ್ಜೋಮುಗ ಸವಾಬ ಲಿಬೇನೆ ತೋಯ್ ಮಿ ಅಮನ ಟಿಕ್ಟಾಕ್ ಮದರು ಕೊಲ್ ದೇಫೈ ಸುವಾಲ ಶೇಖ್ ಹುಸೇನ್ ಅಬ್ದುಲ್ ಸೈದ್ ಕೇ ಕತೆ ಬದಾ
0: ಹಜ್ಜೋ ಅದಾ ಕುರುಮುಗ ಮಿ ಸವಾಬ ಹೇಗ ಲಿಬೇನೆ ಕಮ ಕಾಳಗಡ ಮೆಣ್ಣು ವಾಣೆ ಬಲಾಗ ಎಣ್ಣು ಮೆಸೆ ಹೇವಕಂ ಕುರುಮುಗ ಹೇವಕಂ ಏನ ಅದಾ ಕುರುಮುಗ ಶೌಗುರಿಕಂ ಏನಿಗೆ ಕಿಬಾಗ ಬಹುರಿ ಎಹಮಿಮ ಎ ಕಮಟ್ಟಕ ಎ ಶೌಗು ಕಮಟ್ಟಕ ಇರಾದ ಕುರವಿಯಾ ಏನೆ ಹಮ ಅಲ್ಲೋ ಸುಬಹಾನ್ ಹೋ ತಾಲ ಕೊಮ್ಮೆ ಸವಾಬೆ ದೆವ್ವಾಣ್ ದೆನ್ ತಿಫದ ಗೊತಕ ಕಂತ ವೆಜ್ಜಯ್ಯ ಹಜ್ಜ ದೆಕ್ಕುಮಟ್ಟಕ ಲಾರಿ ದಕ್ಕ ಹುಟ್ಟ ಏನ ನಿಯಾ ವೆಜ್ಜಯ್ಯಾಮು ಹೇಗೆ ಮಾಡಿಕಿ ಏನಿಗೆ ಫ್ಯಾಸಾಯಿಂಗ್ ಏನೆ ಹುರಿ ಲಾರಿ ದಕ್ಕಾಫೈ ಏನಿಗೆ ಫ್ಯಾಸಾಯಿಂಗ್ ಏನು ಲಾರಿ ದಕ್ಕಾಫ ಹುರಿಜ್ಜಯ್ಯ ಏನೆ ಹಜ್ಜು ಅದಾ ಕುರುಮಟ್ಟಕ ಎಬಹುರಿ ಮೀ ತನವಸ್ಕ ಹುರಿಗಿ ಏನೆ ಕಂಕುಫ ಎ ಹುರಿ ಎಮ್ಮೆ ಏನೆ ದುನಿಯೇಗೆ ಹುರೆ ಹಜ್ಜು ವಾಜ್ ಬಿಜ್ಜೆ ಏಕಮಕ್ಕು ಕೋಟಾಣು ಲಿಬುಮಾ ಮಿ ಕಹಲ ಬೈಕ್ ಕಂಕನ್ ದಿಮಾವೆಗೆ ನುದವೆ ಹುರಿ ಎಮ್ಮೆ ವಲಿವೆರಿಂಗ್ ಏನಿಗೆ ಬದಲುಗ ಕೊಮ್ಮೆಸೆ ಬಲದು ವೆರಿಯಕು ವಲಿವೆರಿಂಗ್ ತೆರೆಯಿಂಗ್ ಕೊಮ್ಮೆಸೆ ಮೀಹಕು ಏನೆ ಟಕ ಹಜ್ಜು ಅದಾ ಕೊದ್ದಿನೂ ಏಯ್ ರಂಗಳು ಗೊತ್ತಕ್ಕಿ ತಿಹಾಲತ್ತು
1: ಟಿಕ್ಟಾಕ್ ಆಡೋಸಂ ಬೇಫಳ ಆಡೋ ಉಮ್ಮಿದ ಕುರಣಿ ಆಡು ಬೇಫಳ ಕದ್ದೆ ಎಲ್ಲ ಅದಕ್ಕ ಅವ್ರಿ ಬೇಫಳಗ್ಗೆ ಮೀ ಬದಲುಗ ಬೇಫಳ ಫೋನ್ ದೆತ್ತ ಅದಾವ ಮೇಡಮ್ ಹಬೀಬ್ ಆಗ್ಗಳು ಸಮಯ ಅಸ್ಸಾಮ್ ಅಲೈಕುಮ್ ಹಬೀಬ
3: ಎದೆ ಅತ್ತಹ್ಯಾತುಗ ತಫಾತು ಗೊತ್ತಕಂಗ್ ಇನ್ನ ವಾಕಂಗೆ ಬ ಆದೆ ಅಳಗೊಂಡ ಮೇ ಅಮ್ಮಗೋ ಮೇ ಪ್ರಥಮ ಅತ್ತಹ್ಯಾತ ಇನ್ನಗೋ ಐ ಮೇ ಮೇ ಪ್ರಥಮ ಅತ್ತಹ್ಯಾತುಗ ದೆ ಅಳಗೊಂಡ ಮೇ ಅಮ್ಮಗೋ ತಫಾ ಅತ್ತಹ್ಯಾತುಗ ಬೇಗಂಗ್ ಐ ತಿನ್ ತಿನ್ ವನ್ ರಕ್ಕೊಂಡು ತಹತನ ರಕ್ಕತುಗ ಎಬ ಆದೆ ಎಂದಿ ತಸುವಾಲು ಕೊರೆಗೆ ಮೇನನೆ ದೆರಕೊಯ್ ನಮಾದೆ ಕಮಗ ವಣಿ ನಮ ಆಹಾರ ಮೆಂಗ್ ಇಶಿನ್ನಾನೆ ಪ್ರಥಮ ಅತ್ತಹ್ಯಾತ ಇನ್ನ ಗೊತ್ತಂ ಹೆಯ್ಯೆ ನುವ ತಫಾ ಅತ್ತಹ್ಯಾತ ಇನ್ನ ಗೊತ್ತಂ ಹೆಯ್ಯೆ ದೆ ಮೇಗ ಅಳಗೊಂಡ ಮೇ ಏಕೆ ಕೆಲಂಬರಿಂಗೆ ಬಸ್ ಫುಳತಕ ಬಾಲು ಮೇ ದೆರಕೊಯ್ ನಮ ಅತ್ತಹೋಗ ಬಕಿ ಗೊತ್ತೆ ಏಗ ಫೆನ್ನಾಕ ನುವೆನ್ನೆತೆ ನಮಸ್ ಮೇ ಬೈ ಇಲ್ಮರಿಂಗ್ ನಮಸ್ ಮೇಗ ಬೊಡ ಬೊರವೆ ಲವ್ವನೆ ಮೇ ಪ್ರಥಮ ಅತ್ತಹಿಯಾತ ಇನ್ನ ಫದ ಗೊತಕಶೆ ದೆ ರಕೊಯ್ ನಮ ಅತ್ತಹೋಗ ಅತ್ತಹಿಯಾತ ಇನ್ನಾನೆ ಎಗುತಶೆ ಮೇ ಇತರೆ ಕಲೆಫಾನುಗೆ ಬೈಂಗ್ ಅಮಲ ಫ್ಲೋತಕ ಮೇ ಕಂತತಕ ಬೊಡ ದೇ ಹವನೆ ನಮಸ್ ತಿನ್ ರಕೊಯ್ ನಮಾತಕ ಹತರ ರಕೊಯ್ ನಮಾತೋಗ ಫೆನ್ನಂ ಹಿಂಗಾ ಸಾಫ್ ಕೊಶೆ ಮಿಯ ಫೆನ್ನಾಕ ನುವೆನ್ನೆತೆ ನಮಸ್ ಬೊಡ ಬೊರವೆನಿ ಫುರುತ ಮತ್ತೆ ಹೇ ಆತನ ಒಳಗೊಂಡು ಮಿತಿ ಬೇಗ ತಿವು ಮೇ ದೆ ರಕೊಯ್ ನಮಾದೆ ಕಮುಗ ವಣಿ ನಮ
0: ಎಣೆ ಅಳಗುನ ಮೆನ್ ಬುಣಗೆನ್ನೆ ನುವಾಣೆ ಮೀ ಅಣೆ ಹೆಂ ಕೊಮ್ಮೆ ಗೊತ್ತ ಕೈಶಿ ನಸ್ವೆಸ್ ಹಿಂಗೇತ ಏಯ್ ಮಿಹಾರ ಮೀ ನಮಾದುಗ ಮೀ ಅಣೆ ಹತರಕ್ಕೆ ನಮಾದುಗಸ್ ದೇವಣ ರಕ್ಕೋತ್ ದೇರಕೋತ್ಗೆ ನಮಾತೋಗಾವೆಸ್ ಫುರ್ತಮತ್ತಹಿಯಾತವೆಸ್ ದೇವಣತ್ತಹಿಯಾತವೆಸ್ ಇಶೀನ್ನಂ ವಿ ಗೊತ್ತುಗೆ ಮೀ ಕೈಫಿಯ್ಯಾಕಿ ಇಶೀನ್ನಂ ವಿ ಗೊತ್ತಕಿ ಏಯ್ ಮುಸ್ತಹಬ್ಬೊ ಕಮೆ ವಾಕಿ ಗೊತ್ತಕ ಇಶೀನುಮಕಿ ಸುಣ್ಣ ವಿಗೆಂ ವಾಕಮೆ ಗಸ್ತುಗ ಹಮ ಎಗೆ ದೂಕೊಲ್ಲೆ ಸೆವ್ವೆ ಸದಾ ಬೆಣ್ಣುಲಿ ಬೇಣೆ ಎಹ ಮೇಗ ಮಾಡಿಕೆ ನಮಾದುಗೆ ಸುನ್ನತಿಕೆ ನಮಾದುಗೆ ಫರ್ದಕಿ ಎ ಅತ್ತಹಿಯಾತ ಇಶೀನು ಅತ್ತಹಿಯಾತ ಏನ ಇಣಿ ಕೊಮ್ಮೆ ಗೊತ್ತಕವ್ಯಸ್ ಇಶೀಂದ ಕಮ ವಂಜ ನಮಾಧಮ ಸುಹವಾಣ್ ಎಹಮೇಮ ಸುನ್ನತ ಖಿಲಾಫೆ ಬುಣಿಮ ಬೈಫಾರ ಎ ಲಫ್ಜು ಏ ಗೊತ್ತ ವಾಹಕ ದಿಕ್ಕಿಮ ಹಿವಣಿ ರಸೂ ಸಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲಮ ನಹೀಕೊ ನೋಣಿ ಏಕಂ ಎ ಗೊತ್ತ ನುಕುರಾಂ ಇಂಗಿ ಕಮೆ ಮೀಹು ಕೊಗ್ಗಿಂಗುಳೆನಿ ಹೆ ಎಹಮೇ ಮಸ್ಲೋ ಅಳಗುಣ ಮಣ್ಣ ಸಾಬಿತ ವೆಫ ರಸೂ ಸಲಮ ಇನ್ನವಿ ಗೊಕ್ಕಮ ಮೀ ಬಯಾಮ ವೆಫ ಎಗ್ಗುತ್ತಾ ಖಿಲಾಫ ಅದಿ ಮೀಹಕು ಇಶೀನಿ ಏ ಸುನ್ನತೆ ಕಮುಗ ವಾಹಿದು ಎಹಂ ವಿಜ್ಜಿಯ ಏಗಣೆ ಹಗೀಗತುಗ ದೀನುಗ ಎಂಗೆ ವಿಗತಕ ಖಿಲಾಫ ಮೀಹಕು ಕಮೆ ಕೊಫೆ ಎಹಮಿ ಮಾ ರಸೂಲ್ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಸುನ್ನತ ಖಿಲಾಫ ಕಮಕ ಎ ಹಾಲತುಗ ಬುಣಗೆನ್ ನೋಯಮಾನ್
1: ಸಹೋಡನ್ ಫಬಿಬ
4: ಎಕ್ವೇರಿ ಕಮಾಯಕು
5: ಏರುವೆಸ್ ಮಿಹಾರುವೆಸ್ ರೈತುನ್ನಾಯಕು ರೈತುನ್ನ ಎಮ್ಮೆಗಾತುಗ ದಿವೆಹರಾಜ್ಯಗೆ ಅಡು
4: ಎಂಹಾ ಸತರ್ಸ್ತೇಕ ಸಾಳಿಸ್ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿ ಹನುವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್.

0: السلام علیکم دنیا کاری بالام دیند با خوری ها فرات که اس مرحبا دنیا وان دنیا کاری که میاد که پروگرام ای که بعد دخول دیار گنده حفیظ ابت ستار دنیا کاری می پروگرام کی اگر من دنیا که مسروم فاه کلی به مهم مکان تو که مچ تفصیلی ادی تحلیلی گوته که بالا لمت که گر است پروگرامه کام می پروگرام اس می هاست کلی نی واکی مالو واکا میاد که پروگرام گه مالو واکی جرمن ولاد کس کریا وارگ دخور من داتی گفه دی فاوا هاست کان می مالو می مالو اگر ایتور تفصیل تا دیر مت کام میاد که پروگرام کار گنده کی کا بیروانی پی اس ایم گه انالیست ابراهیم نازم نازم مرا بدم مرحبا گه تو پروگراما نازم می جرمن ولاد تو می اس کری می بار ಗದಕುರುಮು ಅಣ್ಣಾತಿ ವಿಲಾತ್ಗೆ ಗೌಂತೋ ಮೆದುಗ ಮಿಹಾರು ಮಿ ಕಂಬಡು ಉಂತಕ್ಕೆ ಮಿವಣಿ ಉಫೆದಿಫಾದೆಂಗ್ ಎಕಮಾ ಮೆದು ಕಂಬಡು ಉಂತ ಮಿದಣಿ ಇತುರ ಉಫೆದೆಮು ದೆನ್ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಅಸ್ಕರಿಯ ಇತುರ ಬಡು ಕುರ್ಮಾ ದೆನ್ ಗೌಮು ಬೇರ ಸಿಫ್ಯಾಂಗ್ ಅಮಿ ಫೋನುಮಾ ಹತಿಯಾರ್ ಉಫೆದ್ದೊಂಗ್ ಇತುರು ಕುರ್ಮನ್ ದಾತಿ ವಿಲಾತ್ಗೆ ಗೌಂತೋಗೆ ಶಕ್ಕುತ ಮಿ ಇತುರು ಮುಂದಾಯರು ಮಿ ಕಮಾ ಮೆದು ಮಿ ತಫಾತು ಹಿಯಾಲ್ತ ಮಿವಣಿ ಉಫೆದಿಫಾಕೊಬ್ಯಾತು ಮಿ ಗೊತ್ತು ಮಿ ಫಾಹ ಕೊಲ್ಲವೆ ಹಿಯಾಲ್ತ ಕಿ
1: ಜರ್ಮನ್ ವಿಲಾತುಂಗ್ ಗೌಮಗ ಅಸ್ಕರಿಯ ಇತುರ ಫುಳಾಕೋಂ ಹತಿಯಾರ ಉಫೆದ್ದು ಇತುರು ಕೊಂ ಅದು ಸಿಫಾಂಗ ಅದು ದಿವಸ ಇತು ಇತುರು ಕುರಂ ಮಸಕ್ಕೆ ಕೊಲಮನ್ ದಾತೀವೆ ಮಿ ಕಮ್ಗ ಹಾಸುಮ ಕಂಬಡುವ ಮಿಹಾರ ಮೇತಿ ವಿಲಾತುಗೆ ಇತಿಹಾದಗೆ ಗೌಮತಾಂಗ್ ಮೆದು ಗೋಸ್ ಉಫೆದಿಗೆ ಗೋಸ್ಫಾ ಏಯ್ ದೆಂ ಎಗ್ ಬಡಾ ನವಾನ ಜರ್ಮನ್ ವಿಲಾತಕ್ಕೆ ಏಯ್ ಕುರೀಗ ವಿಲಾತುಗೆ ಗೌಮತಾಂಗ್ ತೆರೆಗೆ ಮೆ ವರ್ಗದ ಅಸ್ಕರಿ ಬಾರು ಕಮಗ ವೆಫಾ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಸಾಬುಂ ಎಬ್ಬನ ಬಡ ಹಂಗುರಾಮೆ ಆ ದೇವನ ಬಡ ಹಂಗುರಾಮ ಹಿಂಗ ಅದಿಯ ಕಮಗ ವಿಲಾತುಗೆ ಗಿನ ಗೌಮತಕ್ಕೆ ಗಬೂಲ್ ಕೊರಂ ದಾತೀವೆ ಅನಿಕ್ಕ ಜರ್ಮನ್ ವಿಲಾತುಂ ಅಸ್ಕರಿ ಬಾರು ವರ್ಗದ ಕೊರಂ ಮಿ ಅಣ್ಣ ಅವಮಕಿ ಮಿ ಏಕಮಗ ಹಾಸುಮ ಕಮ್ಮಡುಂ ಹಮ ಒಯ್ ಕಮೆ ಕಮಗ ಬುಣವಿಗೆ ಬದೆ ದೆನ್ ಜರ್ಮನ್ ವಿಲಾತು ಮಿಹಾರು ಎಗೋಮ್ಗೆ ಅಸ್ಕರಿಯ ಇತರ ತರಗಿ ಕೊಫ ಮಿವಾ ಮಿಂವರ ಅದಿ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಇಕ್ಸೋದುಗೆ ಬೋಡು ಮಿನಾ ವಿಲಾತುಗೆ ಎಹನಿ ಹಿಂಗ ಆಳ ಬಜಾರು ಜರ್ಮನ್ ವಿಲಾತ ಬದಾಕಮ್ಗ ವಾಣಮ ವರ ಬೋಡು ಫರಗೆ ಫಾಹ ಕೊರವಿಗೆ ದಾತೀವೆ ಮಿಕವಾ ಮೆದು ವರಗಿನ ವಾಹಕತೆ ದೇಕಿವಿಗೆ ಬದೆ ಅನೇಕ ಮಿಹಾರ ಮುಳನಿ ವಿಲಾತು ಗಮತೋಗೆ ತೆರೆಯಗ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಬಾರ ಇಂತಿಹಾ ಗದವೆಗೆಂದಾಂಕಮ ಬುಣವೇತಿ ಬೆ ಮಿಕಮ್ಗೆ ಹಾಸುಮ ಕಂಬಡು ಇತುರುವೆಗೆ ಗೋಸ್ವಾಮಿಯತಿ ಇದೆ ಮಿಕಮ್ಗೆ ಬವೆ ಹೆಣ್ಣಮಯಸ್ ದೇಬಾವತೆಗೆ ಖಿಯಾಲ್ತಕ್ಕೆ ಏಯ್ ಜರ್ಮನ್ ವಿಲಾತು ಮಿ ಫಿಯೋಳು ಅಳಮ ಮಿದನಿ ಮಿವಗುತ ಬೇನು ಜಿಹಿಫೋ ಐ ಕಮೆ ವರ ಬೋಡು ಮಸಲ್ತಕ್ಕೆ ವಿಲಾತು ಗಮತಕಂ ಅತೀಮ ಕಂಶ ರಷ್ಯಾಗ ನೊರಕ್ಕಲ ನುಫೂಜ್ ಇಂತಿಹಾ ಗದವೆ ನೇಟೋಗೆ ಮೆಂಬರ್ ಗಮತಕ ರಷ್ಯಾಂಗ್ ಹಮದ ದೀಪಾಣಿ ಕಮಗೆ ಬಿರು ಹಿಯವಿಗೆ ಗೊಸ ವಾತೀವೆ ಜರ್ಮನ್ ವಿಲಾತು ಅಸ್ಕರಿ ಬಾರ್ ವರ್ಗದ ಕೊರಮ ಮಿ ಗೆಂದ ಗೆಂದಿ ಮಬ್ಬಿಸ್ತಾಯ್ದು ಕುರಾ ಗಮತಕ್ಕೆ ಬೆಸ್ವೇ ದೆ ಮೀಗ ವರ ಮಿ ಬುಣ ಆಪ್ಟಿಮಿಸ್ಟಿಕ್ ಗೊತ್ತಕರೆ ಬುಣಾಗತ ಭಾವತಿಗೆ ಉಮ್ಮೀದಿ ನಜರಕು ಎಬದೇ ಇಂಗ್ಲೀಷ್ ವಿಲಾಯತು ಮೆಸ್ ಮಿಕಮ ಮೆದು ದೇಖೆ ಮುಂಗ್ ದೆ ಎಹೆನ್ನ ಮೆಸ್ ಹಿಂಗ ಬಡ ಅಣ್ಣವಾಣಿ ದೇವನ ಬಡ ಹಂಗುರಾಮಾಗ ತೆರೆಗ ವರ ದುಷ್ಮಣು ದೇಹತುರುಂಗೆ ಗೊತ್ತುಗ ಜರ್ಮನ್ ವಿಲಾತ ಇಂಗ್ಲೀಷ್ ವಿಲಾ ಫಾಹಾಗ ಕೊರೆವಿಗೆ ಗೋಸ್ವಾಮಿ ಅತಿ ದೆ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಅಸ್ಕರಿ ಬಾರ ಅಮೆದು ಕಂಬಡುವ ಗಾಮತೋಗ ತೆರೆಗ ಫಾಹಾ ಕೊರೆವಿಗೆ ಬದೇ ಫ್ರಾನ್ಸಿಸ್ ವಿಲಾತ ಇಟಲಿ ವಿಲಾಂಗದಿ ಪೋಲೆಂಡ್ ಏಯ್ ಮಾಜಿ ಬದಾಕಮ ಗವಾಣಮ ಎಗೌಮ ತಕಂ ಹಗೀಗತಗು ಉಫಲಂಜೆ ಹುರಿ ಕಂಕಮ ಕಿ ಮೀ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಸಾಬು ಉಫಲಂಜೆ ಹುರಿ ವರಬಳತಿ ಮುಸೀಬಾ ತಕೆ ಕಮಗ ಎಗೌಮ ತಕಂ ಎಬದೇ ಎಗೊತ ವರಗ್ಗಿನ ರೈತು ಗಬೂದು ಕುರಮು ಹೆಂಕಮು ಅನೇಕ ಅಂಬುರ ಯಾದವ ಮಿಳನಿ ಕೊಂಬಾವತೆಗೆ ಬಿರುರಿ ಕಮೆತ್ತೋ ಬುಣಸುವಾಲ್ ಉಫದಿಗಿ ಎಬದೇ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಅಸ್ಕರಿ ಬಾರು ಇಂತಿಹಾ ವರಗದ ಕುರಂ ಮಸೆಕೆ ಕುರಂ ದಾತೀವೆ ದೆಂಗ್ ಅದಿ ಮೀನು ಎಹೆಂ ಎಬ್ಬಸ್ ಇಖ್ತಿಯಾರೆ ನೆಕ್ಕಮಗಸ್ ಬುಣವಿಗೆ ದಾತೀವೆ ಮಿಹಿಂಗ ಮುಂದ ಕಂಕಮ ಮೆದುಗ ವಿಲಾತುಗೆ ಗಮತವಗ ಮೆದುಗ ಉಫದಿ ಫವಾತ ಫಾತಿಗೆ ಹಿಯಾಲ್ ಹಿಯಾಲ್ ಫಾಳ್ಕೊಂತವಗೆ ತೆರೆಂಗ್ ಇತಕ್ಕೆ ಬ್ಯಾವರ್ ತಫಾತ್ ಹಿಯಾಲ್ ತಬ್ಬಸ್ ವಾಕಮ್ಗೆ ಹಿಂಗೆ ಬದೇ ದೆ ಮ್ಯೋತಿ ದೇಹಾಸ್ ಬಾವಿಸ್ ಮನಾಹರ್ಗ ಫೆಬ್ರವರಿ ಮಹುಗ ತೆರೆಯಗ ರಷ್ಯಾಗೆ ಸಿಫ್ಯಾಂಗ್ ಯುಕ್ರೇನ್ ಅಂಗರ ಹಂಗುರಾಮ ಪೆಶಮ ಗುಳಿಗಿ ಏರು ಉಫೆದು ಹಾಸ್ಕಮ್ಗೆ ತೆರೆಯಂಗ್ ವಿಲಾತು ಗಮತಮ್ಗ ತೆರೆಯಗ ಮಿಕಮಾಮಿದ ಎಮ್ಮೆ ವರ್ಗದ ಫಿಯೋಳೆಂಗ್ ಅಳಂಗ್ ಏರು ಸಮ ನಿಮ್ಮ ಹೊರಗಿನ ಕಂಕಂ ಕುರಿಯ ಗೆಂದಿಯ ಗೌಮಕಿ ಏಯ್ ಜರ್ಮನ್ ವಿಲಾಕಮ್ಗ ಫಾಹ ಕುರಿವಿಗೆ ಬದೇ ಏಯ್ ಜರ್ಮನ್ ವಿಲಾತಕಿ ಅಸ್ಕರಿ ಪೊಟೆನ್ಷಿಯಲ್ ವೆಸ್ ಹುರಿ ಗೌಮಕ ವೆಫಾ ಅದಿ ಅಸ್ಕರಿ ಬಾರ್ ವೆಸ್ ವರ್ಗದ ಕುರವೇನೆ ಇಕ್ಸೋದೆ ವೆಸ್ ಒಯ್ಗೌಮೆ ಕಮ್ಗ ವಾತೀವೆ ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಮಸೂಲಿಯತ ಜಿಮ್ಮಾಮಿ ಕಮ್ಗ ವರ ಬಡು ಕಮ್ಗ ಬುಣವಿಗೆ ಬದೆ ಏಂ ಕಮು ಜರ್ಮನ್ ವಿಲಾತುಗೆ ಏರುಗೆ ಚಾನ್ಸಲ ಆಲ್ ಆಫ್ ಶಾಲ್ಸ್ ಏನ ಬೂಂಡಸ್ಟ್ಯಾಗ ಮುಹಾತಮ್ ಕುರವಾದೇವಿ ತಗುರಿಯುಗ ಮಿಬುನ ಝೀಟುನ್ ವೆಂಡೆ ತಗುರಿಯರು ಮಿ ವರ ಫಹ ಕೊಲ್ಲುವೆ ತಗುರಿ ಗೊತ್ತುಗ ಮಿ ಕಂಕಮ್ಮಿ ಅತಿ ದೆನ್ ಝೀಟುನ್ ವೆಂಡೆ ಕಿ ಏಯ್ ಮಿಬುನ ಮುಳಿಂಗ್ ಆ ಫೆಶುಮೆ මුලින් ආහාරතකම් නුනත වගතක ජමානක ජර්මන් විල බදලෝගෙන් දාකම බුණවේ බුණෙමුකම් ගවාතී වේ මිකම අගලුවාෆා ජර්මන් ධාතුගේ ඒරුගේ චාන්ස්ලර් ඔලොෆ් ෂෝල්ස් වහක දක්කම් බයංකර බාෆ වේ මිහාර මිකුනිමත් වේගේ මිදිය කංකම් ගතරේ මිකම් ග ජර්මන් විලාතුම් සිම්මා නගා එකං සිම්මා අදා කරම ගතුම් ජර්මන් විලාතුම් දෙන් නිම්මානී ඒගමග මෙබුනා ෆන්ඩෙන් එකලවාද ෆන්ඩතව ගතරේ ගෑකට සතේ බිලියන් යුරෝ හරදු කුරුමක්කම සතේක බිලියන් යුරෝ හරදු කුරාණි ජර්මන් විලාතුගේ අස්කරියා ඉතර වරුගත කුරංකම වනි ඕලොෆ් ෂෝල්ස් ඒගොත බයංකර බාපදින් ඒගොතන් නිම්මමා ගුලකින් ඒර දෙන් ජර්මන් විලාතුගේ තපාත ඒකේ කිසියාසී පාටි තකුන් ඒගෙතරේක ෆාහ කුරෙවිගෙන් එවදේ මිහාරු ෆ්‍රෙඩික් මාස් ඉස්වෙහුන්න ඒ පාටින් අදි මාස්ස් වනි ඒ තගුරීර වරබොඩ ඉන්ඩෝස් කොෆ්ෆා ඒ තගුරීර වරබොඩ තරහි දෙව්වාෆා දෙන් මිහින් මිකන් ඔයින්ගිරුග අදි ෆාහ කුරෙන් එවදේ ජර්මන් විලාතුන් ඒක පහු නිම්මි එගවුම්ගේ අස්කරී බජෙට් ඉන්තිහාය බොඩු කරන් එගතුම් සතේක අඩ්ඩි හනුව බිලියන් යුරෝගේ මෙම්වරක අස්කරී හරදු හම කොම්ම හරකුවෙස් ඉතුරු කරන් ජර්මන් විලාතුන් නිම්මිරුග ෆාහකුරෙන් එබදේ මිමින්වරකී මී ඉංග්‍රේස් විලාතා ජර්මන් විලාතා ඉංග්‍රේස් විලාතා ෆරන්සිස් විලාතා දෙගවමගේ අස්කරී බජෙට් එක්කොළුමුම් වා මින්වරෙක්කං එහෙන්කම මේවෙස් වරපොන හාසුමය ගොතුග මිකංකම් මෙයොති දෙන් ජර්මන් විලාතුන් අස්කරී බාරු ඉන්තිහා වර්ගද කුරවිගෙන් දායරුග මිකම ඔෆෙදේ තපාත් එකක හාස්කමග තෙරේ ඉංගිගෙන් ගොස් වේ ජර්මන් විලාතුගේ ජර්මන් විලාතුග මිහාරම වෙරිකම් කොරා පාටී තවගේ අතුම් වෙරිකම් බීවගෙන් ගොස් ඒFDA හමය වෙරිකම් වාසල් වෙජ්ජකම ගවානම දෙංකංකම් වෙගෙන් දානි කිහිනෙත්තෝ දෙන් එයි මිමුනා ෆාරයිට් එක්ස්ට්‍රීමිස්ට් නුවත හද්දුපාන අලපවා වතනී ෆිකුරුගේ මීහුන් ජර්මන් විලාතුග වෙරිකමන් අතුවෙජ්ජකම ගවානම බොඩු අස්කරියයාගේ කොන්ට්‍රෝල් මිබුණා වතනී ෆිකුරුගේ හද්දුපාන අලාපවා පරාත්තක ලිවිගෙන් දානතිීවේ මී මිකම උපදිෆොයි වර බොඩු කම්බොඩු මෙන් එහෙකම එද බොඩු අස්කරියයාගේ බාර්වෙරිකං එද වකිහමයි ගබූල්නුකුරා තිමාමෙන්ගේ ගවමු ඉස්කුරුන් අධ භාරග බේනුම් කුරුන් ඉස්කුරා පරාතක ලිවිජ්ජකම ගවානම දෙංකංකම් වෙගෙන් දානී කියන තබුණ ස්වා උපදිගෙන් දාතිීවේ මිකමුගේ හාසුමා කම්බොඩුවුන් විලාතුගේ ගවම තවග තෙරේග උපෙදිගෙන් ගොස්වා මී ඔතිී.
0: නාසේ මේ යුරප්ගේ මේ එම වරුගද කොමවෙෂනල් අස්කරී පාරක මේ ජර්මන් විලාත වූම මසෙකෙ කුරමදාරු මේ මිකමුගේ බේනුමකි රශ්යායා කුරිමතුලා හංගුරාම කුරන් අතයියාරුවන්තෝ මේ ජර්මනුම් මිහාරු මේ බේනුම් වනි.
1: ජර්මන් විලාතන් හකීගතු වස් මෙයොතී මිහාරු මොලි විලාතුව ගම්තවක දිිපාාවග තෙදුවන් ගෙහි ජාල්තෙන් ඇස්ව කමග ජර්මන් විලාතුග තපාතයකකි පරාතකුම වගෙන්දේ එකන් එකතක් ගබූදු කරමුන් දෙමී එක වන අන්නවානේ නවස්සක සාලිස් පස්වනහර පහුන් අඩ්ඩිහ එං හර පහු ජර්මන් විලාතුන් මෙගතා බාරාගෙන් තෙදවා පොර්තම පහරු කමග පාහා කොරවිගින් එබදේ නාර්සී ජර්මනුගැකි බෑන් සදාමවමටකා ඉතිහාදින් ගුලිගෙන් ජර්මන් විලා බලිකරන් කරවන දෙවන ොඩහංගුරාමේ පහු දෙන් ජර්මුණු විලා මිහාර අනෙක්කාවෙස් හශිපොලාදාප තෙදුවේ හින්දවාදාපිකමග වානම දෙංකංකම් වෙගෙන්දාන ගොතාමෙදම උහදිපවාත පාත එක කියාල්ත පාතුන් තවගේ තෙරේම් වෙස් මිකමා ගුලයගතුම් බයි පරාතකුම් වේ බයි වාහකත බයංකොප්ෆා එගතුම් ජෙන්නෝ කාල්ස් බ්‍රෝනා ජර්මන් විලාතුගේ ඒනා මිකමා ගුලයගතුම් බයංකොරමුම් ඒනා කියියල් බයංකොරමුම් පහකොර වහවේ මීකුරින් ජර්මන් විලාතුගේ සිෆෑන් අෆානිස්ාන් පද සරහදදක ෆොනු වීකමග වියස් ජර්මන් විලාතකී ඒගවමගේ බිබුණා පැසිෆිසම් එව්‍ය සාලෙක්ග බාර් දෙක්කුමා හඟුරාම කුරුමා අස්කරී බාරු ඉස්කුරුන් කුරියන් නුනේන ගවමක ගොතුග අදී ගවමගේ ජවානුන්ගේ අගීදාය පද කමක ගොතුග එගතන් එකකන් එකදවාලේ ෆොයි ගවමක් කමග එහෙන්නමස් මිහාරමයති මුලින් හදතා ජමාන වගතු බදල් වෙ කමශා එන්කමුන් දෙන් ජර්මන් විලාත මිහාරහුමි ජෙහෙනී හගීගත ගුවස්ස රශයයන් අතු විධානය නුරක් කලක් කුරිමටලා හංගුරාම කරමත් අයියාර ඔතුමක්කමග වේ බොලුණ එකන් ඒගොත ෆාහග කුරවාා දෙන් මිකංකන් මෙගොත හිඟමුන් දායරුග එගි වඩ අන්නවාන ජර්මන් විලා දෙවන බොඩ හගුරාම පහ වනී ඉතිහාදින්න අමාන්දී පහ ඒ හගුරාම හිගමුන් ඇස් ජර්මන් විලා බදියමුන්දිය දියමුගේ තෙරෙෙන් ඉතිහාදිින් හම ගුලිගෙන් නිම්මි ජර්මන් විලාත්තායක එබසාලික සුන්හැගේ එබසුමෙක්ගා සොයකෝ ජර්මන් විලාත්තුගේ වෙරිකමුගේ සරහදදුම් කොන්ටරෝද කරා බෝඩුගේ බෝඩරුගේ ඉමුගේ තෙරේගේ සරුකාරු නොත එඩො ෆිටල්ගේ නාට්සි සරකාරු දෙමියන්නම් පුරුසත් නුදේනේකම ජර්මන් විලාත හම ජහනී එකො අමාන්දයෙන් කමුගක් වේ ඉතිහාදි නිම්මා ෆයකුතුන් ඉතිහාදී බෑවරින් ගතුග මිතිවී රශයයා ඉංගිරේසින්නා අදී ඇමරිකාය ෆරන්සේසින් කමුග වාතී මෑගනු ගොතෙක්ගා මි හතරු ගාමුන් අරා ඒරු බර්ලින්ගේ කොන්ටරෝල් වනී අත්ලාපා අදී ජර්මන විලාතුන් හඟුරාම් හොට්ටාලමුගේ එබ්බසමුග සොයකොප්ප වේ මිගමතකායෙකු එබ්බසාලෙක්ග අස්කරි බාරු ඉස්කොන් ඒංගාමක නුරක්කාවාන පද ගොතක හඟුරාමෙන් නුකුරුමාමි පදකංකම් වේ හම ශර්තුකරවිගෙන් ජර්මන විලාතු ජමන විලාතුන් අමාන්දයෙන් වැවුණු එබ්බසුමු ගෙතරෙන් එහෙනවස් මිහාරුකංකම් ිෆෙන්න්නනී කොංගොතකත්තෝ බොනේ වර බොනති මස්සලතන් උපදේ පද ස්වාල්තන් එබදේ තපාත එකකි පරාත්තකුන් කුරමුන් එගොතුම් රශයාය හම කුරිමටලා හඟුරාම කරවෙන හාලතෙන් මෙදවරි කුරුමට්ටකා ජනම විලාතුන් එතකෙ බෑරු හතියාර්තයි යුක්‍රේන ෆෝල්කොත් දෙමුන් දාතීවේ මීවෙස් මිකම ගො ඔයි වර බොඩු එම්මස්සලකමග වේ පාහා කොරවිගෙන් ගොස්වාදී ඒරු දෙෙන් ජර්මන විලා බෑවිගෙන් දී දෙජර්මන ඉර්මති ජර්මන් ඒ කොමියනිස්ට් ඒරුගේ සෝවිට් යුනියන්ගේ දරුග ඔයි ජර්මන් විලා එහෙන් දෙම් වෙස් ජර්මනි මී හුළඟු ජර්මන් මිසරහද ජර්මන විලාතක ගොතුග මියති විමුණා හුළඟ දුනියගේ ෆිකුරත් ආයුතු කරා අදී ඩිමොක්‍රසියා එබුණා තපාත් එකක ඉක්සෝදී කංකමග තෙරෙන් වෙසම හුළඟ දුනියේ නිම්මා එමුණා ලේසස් ෆයා ඉකොනමීගේ උසූදුන්කංකං හිංගුමා මෙද එබ්බස් වගේ මිකංකං ොතී දෙයින් නවාසයක නොදේ එබ්වන හර හමයන් ඇරු දෙජර්මන විලාතන් එක්ගම එක ගොතුගා දෙසරහද ගුළුවාගෙන් එක් ජර්මනු විලා උපෙද්දුමගේ පුරුසතු වනී ලිබිදී බර්ලින් ෆාර් වෙට්ටිගෙන් දිවමායක එලිබුණු මිනිවන්කම්ග තෙරයෙන් එකංකම් වෙස් කුරුමට්ටකා ඉතිහාදි බෑවරින් ගුලිගෙන් දෙවන බොඩහන් ගුරාමගේ ඒරුගේ ඉතිහාදි බෑවරින් ගුලිගෙන් නිම්මි ජර්මනු විලාතන් ඒ පුරුසතු දෙයෙන් එහෙන්නමස් ඒ පුරුසතු දෙවේනි වාගේ චරතයගේ තෙරයෙන් කමග ඔති නිම්මාහ ඒගොතුම් මෑගන ශර්තකි ජනමන විලාතුන් දෙවන බොඩහගුරාමගේ තෙරේක ගෙල්ලිගෙන්දේ එවස් බිමක් ජර්මන විලාතුන් දෙ දහක් වෙස් දවා නුකරුම් එංගි වඩන්නවානේ පෝදන්නු වෙස් බිමුගහම වර බොඩ බය මියදවෙස් ඒ ජර්මන විලාතුග බිින් අද රශයාගේ කලින් ඉංග්‍රාඩකි වෙස් ජර්මන විලාතුග බිමේ ඒගොත ගොස් බෝල්ටයුග ජුම්හරියතකා හමයා බෝල්ටය කණඩුගේ සරහදදුන් ලාහ ජර්මන විලාතුගේ බිමුගේ සරහද වේ ෆුලාාවගෙන් ගොස්වා අදී ජර්මන විලාතක බිම ගොතු ගොයි චෙක් ලෝයකයාගේ වගේ සරහදදේ සුඩටන් ලන් නමකක් කියවන සරහද වෙස් එතන්තම් වෙෙස් ඒ දවවා නුකරාණ තන්තනව ගොතු ගොතී නිම්මාහ අද එහෙෙන් තපාතයකකි බින්තන් ඒතරේක ඩෙන්මාක අදිමාල උතුරුන්ගේ සරහද වෙස් වේ ජර්මන විලාතුන් දවා නුකරාණ බිමක ගොතු ගනිම්මාහා එහකම ජර්මන විලා මිහාර හමජිම මේ බෝඩරුගේ ඉමුග තෙරේක උතුම් ලාසිමකෝ ජර්මන විලාතන් හගේ ගතුගා මිනිවන් කමයක දුනියගේ සපා නොකුතුමගේ පුරුසත් ලිබි ඒවනි දෙ එහ නමස් එම වරගද කොන්වෙන්ශනල් බාරයක ගොතුක මෙහාර ජර්මන් විලාහ ෆරොන්ට ලයින මුල යුරප්ග වෙසම ෆොන්ට ලයිනන් එම කුරී සපා නොකුන්නම් මේ මසක කොරම් දාෑරුග මිකමක උපෙතිගෙන් ගොස්වමවා එම බොඩ කම්බොඩුමකී ජර්මන විලා කොන්ටෝල් නෙට්ටිජිකම ගවානම දෙන්තිවි ගවමතක් කුරමති වගෙන් දානී කොංකම එත්තුව අද ජර්මන් විලාතු වනි එබ්බසෙපා මේබුණා දෙවන බොඩහගරාමගේ කුරින් හිකමු ෆිකුරුගේ තෙරේ ගොයි නාටිසම්ගේ ෆිකුර හම එක්කෝ වඩලා දෙන් අලුන් ජර්මන විලාතුක එපද ෆිකුරෙන් නුපෙතුරේන ගොතකං අදී ඒකංකන් නුකුරුම ශරතු කුරේවිගෙන් වරගෙන කංකම් වෙස් හම හිංගා ගොස්ව මෙවති එහෙන්නමස් මිහාරම ෆෙන්නනී මුලින් එහෙම් මන්සර එක්කමග වාතීවේ මී රශියාය වෙස් ඔයි හාස්කමක ගොතුග මිකංකම් පාහක කුරේවිගෙන් ගොස්වා මී වනී
0: නසෙම ජර්මන් විලාතුන් අමි අලමුදා ෆියොලතකා මි ගෙන්නමුදා බදෝතකායකු මි තෆාතුකි ගොයිකුත වාහකත දනි ෆෙතුරමු දෙන් එකතුන් විස මි ෆා කොලවේ එ වාහකේකි මි ජර්මන් විලාත්ගේ සිෆෑන් විලාත්ගේ මි ගෞම්තක වෙරිවෙ ගැන්නම් ෆෙෂොන් දෙන් ඔතී වර ගාතුකකම ඔබනමි දෙකමුදා වාහකත කිවගෙන් තොන් මිගොත මි වාහකත මි දෙකවෙනි
1: ජර්මන විලාතා මෙදුව ඒගොත වාහකත මිහාර දෙකේ වමුන් එබදේ ජර්මන විලාතුගේ සිෆෑන් දාදී අවහා විලාතව ගාමතාවක තෙරිය වෙරිවිගන්න මසක කොප්ානිකම බුණේ එකි හයාල්ත ාල් කරවම් දෑර මිකමග බයි රාතකුම් ාල්කරම් ද යාල මී නේටෝගේ ඉරමති ෆ්ලෑන්ක හිමනේ ගාමත එකතුම් ලටවේ ලිතුවනියද ස්ටෝනියයා මිගමතහකිී දෙන් දෙවන බොඩහ ගරාමගේ තෙරේග ඒරුගෙ සොයිට යුනිියන්නුම් කොන්ටෝල් නගා සෝයිට යුනිියන් ත රශයයාක තන්තන ගතු හදාහවා තිංගම්කම් වාතිය මියත් පහ කොරින් බදේ ලිතුවේනියා පැන්ස බ්‍රිගේඩ්ගේ පැන්ස බ්‍රිගේඩ් සාලිස් පහේ ගේ සිෆෑන් මිහාර ෆොනුවක් වාකන් දෙ මේ ජර්මණ විලාතුගේ එම මොල තම්රින් හදාපවා එම මුහිම ඒ බ්‍රිගේඩ්ගේ සිෆෑන්කම වාරාදී දෙවන බොඩ හගුරාමයගේ තෙරේ ගස් ෝට ියුනිින් අද කොළ හගුරාම කරම් ගොස් පැන්ස බ්‍රිගේඩ් වරම් හරක ඇතරි ගොතෙක්ග හගුරාම කොෆ වාතීවේ මිහාරම ිෙන්න්න.

0: වාහකද කරන්න බැකෝ දෙමි වෙනත ගොත බෙදම වර හම විහසාවහක මේ කුඩකොතින් ඩොක්ටර් දක්කාල මොහෙම එරුන් දෙන් අනේ හම නෝමල් කම වෙස්සල් මෙන්න ඉගෙන තමි මේ නෝමල් කම කන්ද තැහෙමිම මේ උමරුන් හමස් වයර් දෙන් මේ කුදි කුදි අඩ අඩ ලව්වා දෙන් බාර මහා මේ ප්‍රත මහර නිමෙර දෙන් කොම්මස් කහල මේ බහකා වත්තරුගේ මේ අඩත දෙබ්බෙන දෙන් එයින් අරගේ පහොම් මම බප්ප බුනේ වෙන්ජේ ඒගේ තුරුන් මේ කුදි කුදි ජුම්ලත මේ දේ දෙයහර වෑරු බුණෙවි ඒගේ පහුන් දෙෙන් බොඩති ජුම්ලත එකගොත මියන්න නහැවිම මේ කුදිින් වකි මෙහරු හතර හරු හා හරත් ඒ තෙරේග මේ කහල මස්සලය හොන්නක පහක් කොරෙවේ හා අවහක තෙරපී සනේ සිකුණි විහස් ලයිරු තෙරපි ෆට්ටාදීම සිකුණි හානාලයකින් කුද්ජ රංගල කුරෙන මෙම කුද්ජ බොඩුවන් දෙම් මටු නොකර වශය තෙරපි හොද්ද වශය අනෙ ඩොක්ටරක දක්කාලා එයි මොහිම කර
1: හෙම මේ සබබකි ඩොක්ටර් ෆා කර මේ ඔඩිසෝඩ දිමාව මෙදුවරව සබබකි
0: එහම ජෙනටිකලි ආයලි ගොතුම් වර්තවා කමයි
1: ඉතුරු උද්දිබේ ගෙල්ලම විහමගේ තෙරේග දිමාවා කමෙන් නොත මෙහි ුල ර්දිමවා නාරුග කමේ නොත එහි වෙස්කම
0: විහමග තරෙන්දි බෑ ගෙල්ලුන් තව දෙන් කාල්කන්ත බොඩන් ඩ ෝටිසම් කාල්කන්තත් දෙංකමකු මීහම දෙන්ටිකල්දී බොඩම්
1: මීහම කන වාර්තවාකමකමයිගොත්ම මේ නිමා ලබම ලස්ස ගොත එක් ඩොක්ටේම මේ පහ කොල දෙව බේන වනිකොන් කම චල්ගමෙන් දෙ විපද පෙස් කමත් හමල් කුරන් ජහමකි හමගම සමීහක වී මොස්තක් බලග හසු කුරම් බේන බලන්නු දනත හසු කුරමග මේ කුරා උම්මේද තක්්ුරි හම මොමග මේ කුරිය දියමග දත්තක කුරමතුවානකම මෂ්තමග මෙන්න අයකීග ඔළුමග ස්තතිතක එබ කුරමති හ සිහක් මහල් ගෙස් නොත කියවමගේ මහල් තරේගස් කුදින්න විස්මික දත්තක බදදිමාව හැබිම උපද හුරිහකමකොන් අර මේ අරගන රංගලු මේ මුස්තක් බල හෝද මටක මැසක කුරමගේ මේ බොඩ මේක සමල්කන් දේංජහෙන් දෙවේන කන්තත්තක කොත ඩොට ා කරනක කරට
0: දෙ මේ
1: මෙදන වශායගෙන්වා මේ මිසක මුදල් රිසුන් මෑම්බ ෆෑන් දෙැන් අදිවස් මේ වශායගෙන් තිබේ රට්ටෙහින් එකුවරින් අයිදාග මේහ මේ හොරිහාම හුන්ගනා
0: එකීගත් අන්නේ මේ කමුගේ එකන්නෙන්න්නු හම හොරිහා නප්සානී කන්තවගේ සම මෙන්ඩියෝලප් ගෞම්තන්තෙන් අල්මෙන්ගේ මේ කෑරි ගෞන්ත විසාලක මලේශයා සිංගපෝ තයිදන් එකකාල් ගම්තවගේ බොඩන් හම මේ හරමි ෆෝකස් දෙවැනි කොමියනිටි මෙන්ටල් හෙල්ත් කෑහෙන්නුනි මේ මුස්තමා තෙරෙන් ටීචරුන්න හම මැම්බ ෆෑන්න ඔෆිය ගොල මිහුන්න අමකො දිමව මිහුම් බේනුම් කොගෙන් මී නක්සානි ඉන්දුලයකන්ත කුරියරුන් එයි පතිග මිති බේ සයිකෙට්‍රට සයිකෝලිස්ට වර මදුවන් නිස්වතුම් බලරහෙමි වර සීරියස් කන්දත්ත එකනෙක් එ මිහුම් වල්ලවා තැම් පොඩ මියොන්නනී කොමිනිටි හෙල්ත් කෑහෙමිම එමෙන් එබ්බාර ලෑගෙන් මිහ සල්කල්මෙන් හම වර රීතකෝ ස්කූල්තක එඩිස්ටි ගාලා මෙත්ත මි කෑද වෙනටසම් ගැලා මෙත කෑදවීම ඒ ඉරිසාත්තක එක්ගොත වකි ගොතක මේ කුදින්න කලාස්තරය ගෙන්දම ගොතක් කුරිය ගෙන්දවීම ස්කූල් තෙරෙන් වෙස් වර බොඩ හිල්ලිබුණද තුදන්ගේ තෙරෙන් හමට මෑම්බ ෆැන්න දේ රිශාත්තන් හම ගේ තෙරේ ගෙස් මසික හෙම මේ මුජ තමාග මෑම්බ ෆැන්න ටීචරුන්න හුරි හැමෙන් ගුලිගින් කන්තත කුරීම කුදින් අවහ මිරංගල එහෙම හම හමේකනි තෙරපිස්ට එහෙනුනේ හමේකනි පීඩටිෂන් එහෙන්නේ සයිකටිස්ට්ගේ මසිකත නුනේ මුජතමා එවගෙන් කොමියනිටිය ගොත කුරිය ගෙන්දේ එම්ම රැංගල
1: ඩොක්ටර් එම් කුරින් ෆාකුර මිසල්ක බුලීන්නකි මේ ඒනය වරතංකොලේ බොඩු මති මීහකු ෆරාතුන් ඒනය කුම්මස් පුරස්සාරේ නොතොන්තුකුවා ගොත වාක දෙක්ක මේකම් මිසාවක කීකත
0: ටීසින්නකී දෙන් හම රැට්ටිහින්ගේ තේරේග ඇනික කොනක මජාකොල්ලොගේ ගොතුම් බුණෙලා එච්චි හම එල් ලෙවල් එකෙත් කුදින් මිතිබනි දෙ මජා කොල්ලගේ හදරීත් බේග කෑලන්ති හිරිදෙන් ඒ කල හම රැට්ටිකමගේ ගොතුග ඒකමකු එනගේ නියත කියන්නෙකු දක්කොල්ල මෙන්න එනගේ නියත කියව මාජකු
1: එක මිසක අදනුවන් මේ නොක්තයක මිකහල මේ මිසක මේ වාහක දෙක්කොමගේ මේ දතිත නොත කොමියනිකේෂන් ඩිස්ඕඩර් මේ පුනා සෝෂල් කොමියනිකේෂන් දත්ත සෝෂල් කොමෙන් ඉච්තිමයි ගොත මේ දිමාවා එම් වෙන්නයි කීක මේ වාහක දක් ඇරුග මිකහලන් ද ගොත හුන්න මේ හුන්න කීතෙන් ඒ මේ හුම් මජා කරම් පේන කුරා බෙන් නොත කුදාස්තුග මේ කුදින් එක් කුජ්ජක එපද කුජ්ජක හුන්න ඤයි කුජ්ජයවා කීම
0: එකල් කුදින් හසක හම මේ හාරුවත් සර්මින් කාරය ආදය හම ටිස්ටික්කු

ස ීරතු කරුවන් කියෝ මිරග ස න දගතු ගේ ංගේ ංගේ ද ද ීරතු කරුවන් ගෙනස් ම ෝ ගඩීග අල්ුවන් මෙෙන් අනික් ස් කුරීගින් දානි කුරවස් ගෙනස්තුමන්දිය හිදාතුග මගම ප්‍රග්‍රම්.